0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: කුඩා කඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ප්‍රදේශ කිහිපයකට අදත් වැසි බන්ධනාගාර තදබදී ඉහළට ලබන වසරේ සංවර්ධනයට රුපියල් බිලියන 2000ක් සාමකි විසුම අද අත්සන් තබන බවට ට්‍රම්ප් කියයි දෙවන 2020 ගැටුමේ කාසිය වාසිය කොදෙව්වන්ට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාදනම් ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනම් ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ වෙලා ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතා සමඟ ඔළුව එකක් කොමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්, මේ රෝග රහිතත්ව සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 192 0718 132 77.
7: අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරප් තමයි.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9යි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
3: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Rating agency BBB- stable outlook.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කුඩා ගඟ ආශ්‍රිතව සුළුකං වතුර තත්ත්වයක් ප්‍රදේශ කිහිපයකට අදත් වැසි. ලබන වසරේ සංවර්ධනයට රුපියල් බිලියන 2000ක්. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් දිවයිනට. සාමකී විසුමාද අත්සන් තබන බව ට්‍රම්ප් කියයි. ශ්‍රී ලංකා කොදෙව් දෙවන 2020 ගැටුම ඇරඹෙයි.
0: දේශීය සියත. Local news on සියත.
1: කළුගඟෙහි කුඩා ගඟ උපද්‍රෝණිය ආශ්‍රිතව සුළුකං උතුර තත්ත්වයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පහත් බිම්වල පදිංචිකරුවන් මේ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි. පවතින වර්ෂාපතනය සමග කළුගඟේ සහ අත්තනගලුවේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක අදත් වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නූරෙළිය දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්පන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ. ලබන වසරේ රුපියල් බිලියන 2000ක් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
2: මේ අවුරුද්ද අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 1350ක් යොදවලා තිබෙනවා. අපි කියන්නේ අපේ නිලධාරීන් ඇතුළු හැමදෙනාටම නියමිත ව්‍යාපෘති 1350 වියදම් කරන්න ඕන. බණ්ඩාගාර හරෝල යවන එක නෙමෙයි වැඩි. ලබන අවුරුද්ද අපි වෙන් කරලා තියන බලාපොරොත්තු වෙන අයවැයෙන් රුපියල් බිලියන 2000ක් සංවර්ධන නැත්නම් ප්‍රාග්ධන වියදම් හැටියට බිලියන 2000ක්. අපි බිලියන 2000ක් ලබන අවුරුද්දේ යොදවන්න බලාපොරොත්තු වෙනවා ප්‍රාග්ධන වියදම් සංවර්ධන වියදම් හැටියට පමණක්. ඒ කියන්නේ පුරාවර්තන කියන වැටුප පරවම ගෙවනවා නෙමෙයි.
1: ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයේ බලපෑම ඉදිරි වසර කිහිපය තුළද මෙරටට එළවෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඔහු සඳහන් කළේ මෙරටට යෝග්‍ය මූල ප්‍රතිපත්ති පමණක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
3: ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බලනකොට මේ ලෝකමය තත්ත්වය ලංකාව කෙරෙහි අනාගතයේදී ඉදිරි වසර කිහිපය තුළ බලපාන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ පවතින ලෝක ආර්ථික තත්ත්වයේ හමුවේ ඒකෙන් මුහුණ දෙන අභියෝග ජය ගනිමින් ඉස්සරහට යන්නේ ඒ සඳහා ශක්තිමත්ව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය කියන දෙක ඉතාමත් හොඳට හැසිරිය යුතු වෙනවා. ඒ සඳහා රජය වගේම මධ්‍යම බැංකුව විසින් වඩාත් රටට ගැළපෙන මූල්‍ය ප්‍රතිපත්ති
1: අමෙරිකානු ඩොලරේ විකුණුම් අනුපාතය දැක්කෙන්නේ රුපියල් 346යි 136ක් ලෙසයි. ඒ ගැනුම් මිල රුපියල් 336යි 142ක් ලෙස සටහන් වුණා. බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සංඛ්‍යාව 41,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සඳහන් කළේ පසුගිය 2019 වසර වන විට බන්ධනාගාර තුළ රඳවා සිටින සංඛ්‍යාව 19,000ක් බවයි.
4: බන්ධනාගාර තදබදය වැඩිවීම බොහොම ක්ෂණිකව වැඩි වුණ දෙයක් මේක. 2019 කොවිඩ් පැන්ඩමික් කාලය තුළ හිටිය 19,000යි දැන් ඉන්නවා 41,500ක්. රක්ෂිත බන්ධනාගාර ගත කරන ප්‍රමාණය වැඩිවීමක් වෙලා තියෙනවා. බන්ධනාගාර තදබදයට විසඳුමක් විදිහට අපිට කරන්න තියෙන්නේ ලංකාව තුළ නීති රාමුවේ ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම, ඒ වගේම රසපරීක්ෂක වාර්තා ලබා ගැනීමේ යන කාල ප්‍රමාදය වළක්වා ගැනීම, ඒත් එක්කම නිලධාරීන්ට මේ වැඩි වෙන ජනගහනයට මූලික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම අවශ්‍ය වහලයක් සහ ගොඩනැගිල්ලක්. ඔන්න ඕක තමයි අපිට කරන්න පුළුවන් ක්ෂණික දේ. දැන්රමත් අපි තාවකාලිකව රජයේ අත්හැරපු ගොඩනැගිල්ල ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා.
1: මෙරට සහල් පරිභෝජනයේ පහත කොස් ඇති බව හුරුළු වැව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා. ඒලේකම උපාලි ඒකනායක පැවසුවේ වීකිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් ලබා දිය යුතු බවයි.
5: අද පාම්පිටි පරිභෝජනයේ වැඩි වෙලා හාල් පරිභෝජනයේ අඩු වෙලා තියෙනවා. එහෙනම් කළ යුතු දේ මොකද්ද? හරි සරලයි. පාම්පිටි සඳහා රුපියල් 50ක 60ක බද්දක් නිර්මාණය කරා නම් බද්දක් යොදවවුවා නම් බද්දක් ගැහුවා නම් මොකද වෙන්නේ? සහල් පරිභෝජනයේ වැඩි වෙනවා. දැන් මේ ඉදිරියට එන නියගය සහ ඒ තත්ත්වයන් වලට මෝන දීලා මේක ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන එකම කාරණාව තමයි ගොවි මහත්තයෙකුට අද අපි ගණනය කරා ඇමතිතුමාට අපි පෙන්වලා දුන්නා අපිට වීකිලෝ එකට රුපියල් 100ක මුදලක් නිෂ්පාදන වියදමක් යනවා. ඒ නිසා තමයි අපි ලාභයක් එකතු කරලා 140ක් ඉල්ලන්නේ.
1: සහල්ලානයනේ දේශය නිෂ්පාදකැන්ට බලපැමෙල්ල වී ඇති බවයි ජාතික ගොවිජන එකමුතුය සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
6: හැබැයි මේ වෙනකොට හාල් ගෙල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 1,50,000කට ආසන්න ප්‍රමාණයක් තාම වරායෙත් නිදාස් කරගන්නත් තියෙනවා. එනිසා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය කුඩා මධ්‍යම මහා පරිමාණ සහල් කර්මාන්තයෙන් ඉයලෙන කර්මාන්තය මුළුමනින්ම වගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇන ඉටලා තියෙනවා. මොකද වැඩිපුර තියෙන්නේ එතන. ඒ නිසා මේකට වග කියන්න ඕනේ අනවශ්‍ය කාලයේදී සහල් ආනයනය කරපු වසන්ත සමරසිංහ මේකේ වගකීම ගන්න ඕනේ.
1: 20,000 සහතික මිලක් නියම කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ෘෂ්කර්මණියෝ ජමාත නාමල් කරුණාරත්න සඳහන් කළේ නිෂ්පාදන පිරිවැය සලකා බලා එම බිල නියම කරන බවයි. යලකන්නේ අස්වනු නෙලන අවස්ථාවේදී රජයේ වීගබඩාද විවෘත කිරීමට නියමිතයි. ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළගොස් ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ඩීඑම්ආර් රතුල මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
7: විදුලි බිල වැඩි කරන්න ප්‍රධානම හේතුව වුණේ ගල්ලඟුරු වලින් උත්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය අඩු නිසා. ඒකේ හිඟය පියවන්න අධික මිලට ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගන්න වුණා. ඒක තමයි විදුලි බිල වැඩි වුණේ. ඉත හැබැයි මෙයාලා කියන්නේ ඒක ඒකයි මේකයි පටල ගන්න එපා කියලා. හැබැයි මේකේ ගල්ලඟුරු පිටිපස්සම එන්නේ තාප බලාගාර වලට යන වියදම.
1: විදුලි උත්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඛනිජ තෙල් ආනයනය කර ඇති බව අනාවරණය වුණා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී.
8: දැන් අපි ඉලෙක්ට්‍රිසිටි වලට ගත්තොත් කන්සම්ප්ෂන් එක ඒප්‍රිල් වල තමයි වැඩිම තියෙන්නේ. per day average එක තියෙනවා 977ක්. ඒක දැන් වෙනකොට 332කට බහලා තියෙනවා.
9: ආදියට කිව්වේ මෙන්න එක ship එකක් ගෙනවා CB එකටම.
8: ෆර්නස් නැමක් ගෙන්න උනා ක්‍රයිසිස් එකේ හින්දා ඒකට USD මිලියන 25ක් ගින් තියෙනවා.
1: මේ අතර ඉන්ධන මිල සහනාධාරයේ මෙම මාසේ නවසන් වීමට නියමිත බව නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා. එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා නිලධාරින්ගේ සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලි සැපයුමලට අදාළ සමාගම් කාරක සභාව හමුවට කැඳවා තිබුණා. මෙරට දලදේශීය සතුටු භාවය ගණනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ බව සඳහන් කළේ උත්සවයකට එක්කමේ.
10: අපි අද gross domestic product GDP කියන දලදේශීය නිෂ්පාදිතය කියන ඒ ප්‍රධාන අංශෙන් උඩට ගිහිල්ලා අපි ඇත්ත වශයෙන්ම බූටානය වගේ gross national happiness අපේ දලදේශීය සතුටුභාවය ගණනය කිරීමේ ක්‍රමවේදයකට යා යුතුයි.
1: ආණ්ඩුව සිදු කරන වැරදි ක්‍රියාවල පීඩනය ජනතාව වෙත එල්ල වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
11: බාල ගල්ලඟුරු ගැනත් හොයන්න ඕනේ. ගල්ලඟුරු මන් දැක්කා ඇමතිවරයා කියනවා අලුතෙන් ගෙනාවු නැව් පහක් බාලයි. හොයන්නෙම බාලේවා. ගේන්නෙම බාලේවා අපි හැමෝම. ඒවත් බානවා අපි. අද වෙනකම් බාල ගල්ලඟුරු ගෙනාවු සමාගම් වලට ගිරේව නීති ක්‍රියාත්මක කරාද? නෑ. පැමිණිල්ලක් දාලා පරීක්ෂණයක් කරාද බාල ගල්ලඟුරු පිටි පිට දිගින් දිගටම දුන්නා කියලා? නෑ. කන්ට්‍රේ 320ක් වරාය පැන්නුවා. අද වෙනකම් පරීක්ෂණයක් කරාද? නෑ. ඒකට පරීක්ෂණ නෑ. මුදල් අමාත්‍ය සිනදාරිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අර අතුරුදහන් වෙච්ච කෝටි 80ද 90ද වැරදි ගිණුමකට ගෙව්වා. ආයේ ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ. උතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අහනවා එහෙමනම් අපි හැමෝම මොකද කරන්නේ කියලා. ඇහුවම කියනවා වෙන කරන්න දෙයක් නෑ. ඒක ජනතාව පිටපටවන්න ඕනේ. දැන් ආණ්ඩුවේ අය වැරදි ගිණුම් වලට සල්ලි ගෙවන්නයි, ඒ ණය ජනතාව ගෙවන්නයි.
1: ජනමතය වෙනස් වන බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් කියා සිටියේ.
12: ඒ බලය ජනතාව ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ජනතාව යන්න කියන වෙලාවට ඒගොල්ලෝ යන්න ඕනේ. එච්චරයි. ඊට ආයෙත් කතා නැහැ. ඉතින් ඕ වගේ කියපු කට්ටිය හිටියානේ. ඕ වගේ પરම්පරා කීපයක් බලේ ඉන්න බලයට ආපු අයත් හිටියානේ මතක ඇතිනේ. ආතත්තගෙන් පස්සේ බාප්පා එනවා කිව්වා. බාප්පාගෙන් පස්සේ පුතා එනවායි කිව්වා. පුතාගෙන් පස්සේ අනිත් පුතා එනවායි කිව්වා. මොකද උනේ? අන්තිමට යන්න ඕන. ඒ හින්දා මං හිතනවා ලාල් කාන්තලත් ඒව මතක් කරගත්තොත් හොඳයි. ජනමතය කියන්නේ ගලේ කටපු එකක් නෙමෙයි. ඒ ජනමතය කියන එක වෙනස් වෙනවා.
1: ආණ්ඩුව ජනතාව අපහසුතාවයට පත්කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දස්සනායක පැවසුවේ.
13: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ඇවිල්ලා කරපු එකම දේ තමයි අපි සෝමාලියාව තත්ත්වයට වට්ටපු. මං කිව්වා ඕක ඕගොල්ලොන්ට ඊළඟට කරන්න තියෙන්නේ අපිට තියෙන ලොකුම උදව්ව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නැහැ. අර සෝමාලියාව කියන තැනින් අපි පොඩ්ඩක් ඒ වචනෙන් උඩට දාලා දෙන්න. අවසානයේ දුනේ ඒකයි. අවසානයේ වෙච්ච දේ ඕක තමයි අපිට. ඒ නිසා මම කියනවා කවුරු කවුරුත් ගමන් යන්න පුළුවන් තනි තනියෙන්. හැබැයි තනි තනියෙන් ගමන් ගිහිල්ලා වෙන්නේ අවසානයේදී ප්‍රධාන තැන තමයි ඒක වදින්නේ. තමන්ලා බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ.
1: නීතිය බලාත්මක කරමින් ආණ්ඩුව ඉදිරි පියවර ගන්නා බවයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
14: සමහර තැන්වල උද්ඝෝෂණ කරනවා, සමහර තැන්වල උපවාස කරනවා, සමහර තැන්වල කෑ ගහනවා, පිස්සුවෙන් වගේ විදිනවා. ඒ ඔක්කොම කරන්නේ මොලේ දන සෙට් එක තමයි. ඔය මොලේ දන සෙට් එක යනු කවුද? මේ රට විනාශ කරපු කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායම කලබල වීමට අපි කලබල විය යුතු නැහැ. අපි ක්‍රමානුකූලව මේ රටේ නීතියේ ආධිපත්‍ය බලාත්මක කරමින් ඉදිරියට යන ගමනක් අපි මේ තියෙන්නේ.
1: සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර, චතුර සහ බ්ලෝමැන්ඩ සංක දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබ් එමිරත් රාජ්‍යයේ අබුඩාබිනුවර රැඳි සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ එරට ආරක්ෂකාංශ නිලධාරීන් විසින්. මෙරටට පිටුවහල් කළ මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර, චතුර නැවැත්තා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගිය බවයි පොලිසිය පැවසුවේ. බ්ලූමෙන්ඩ සංක තවදුරටත් ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් පසුවනවා. යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඒසිය ට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සහ අමෙරිකාව අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමෙන් අනතුරුව හෝමු සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන බවයි. මෙම ගිවිසුමෙන් අනතුරුව ඉරාන ඇතුළු සමස්ත ගල්ෆ් කලාපයේ සමග සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. කෙසේ වෙතත් ඉරානයේ නිවේදනය කළේ මෙම ගිවිසුම අත්සන් කිරීම අද දිනේදී සිදු නොවනු ඇති බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගයි උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය මේ බව ප්‍රකාශ කළා. යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමට අත්සන් කිරීමේ නිශ්චිත දිනයක් මේ වන තෙක් අමරිකාව දැනුම් දී නොමැති බවයි ඉරානය පැවසුවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර 15/22 ක්‍රිකට් තරගයේ මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර පහක් අවසානයේ කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 43. කුසල් මෙන්ඩිස් ලකුණු 31කට දැවී ගිය අතර පැතුම් නිස්සංක දැවී ගිය ලකුණු 7කටයි. තරගය පැවැත්වෙන්නේ ජමේකාවේ සබිනාපා ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල. කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්. ප්‍රදේශ කිහිපයකට අදත් වැසී. ලබන වසරේ සංවර්ධනයට රුපියල් බිලියන 2000ක්. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් දිවයිනට. සාම කිවිසුම අද අත්සන් තබන බව ට්‍රම්ප් කියයි. ශ්‍රී ලංකා කෝදෙව් දෙවන 2020 ගැටුම ආරම්භයි. සියතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සියත මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
0: පුරා සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: It's my life, it's now or never.
2: අමුතුම ක්‍රියේටිව් අයිඩියාස් වලින් අපිව සර්ප්‍රයිස් කරන
3: දැන් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ගොඩක් අය දන්න සඳුරු සත්සර අලුත් වැඩක් කරලා තිබ්බා.
1: Football. Oh, I see a ball. It is a beautiful ball.
2: සඳුරු, ඔයාගේ වැඩ නිසා අපිට hina වෙන්නත් බෑ. සීරියස් වෙන්නත් බෑ.
4: සින්කරන ස්ටයිල් එක සහ මියුසික් කරලා තියෙන ස්ටයිල් එකත් එක්ක බලන කට්ටියට hina වෙන්නත් පුළුවන්. හැබැයි මම ඒක ප්‍රසන්ට් කරන විදිහ, ඒ කියන්නේ විශේෂයෙන්ම මියුසික් වීඩියෝ එකේ ඇතුලේ කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් නැතුව ඉන්න මූණකින් සින්කරද්දී මිනිසුන්ට හිතා ගන්නත් බැරුව ඇති මේකට hina වෙනවද, මේක නැත්තම් සීරියස් ගන්නවද කියලා.
3: අලුත් සින්දුව ගැනත් කියමු.
4: 2026 FIFA World Cup එක මේ දවස්වල පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක පටන් ගන්නත් කලින් ඉඳන්ම ෆුට්බෝල් උන්මාදයක් ලෝකෙ පුරාම ඇති වෙලා තියෙනවා. වෙනද වගේම මමත් කල්පනා කරා මේ ෆුට්බෝල් කියන ටොපික් එකත් එක්ක ක්‍රියේෂන් එකක් කරන්න ඕන කියලා මගේ ස්ටයිල් එකට.
2: කොහොමද ග්ලෝබල් ෆෑන් බේස් එකක් හදාගත්තේ?
4: මම විශ්වාස කරන්නේ මගේ තියෙන ක්‍රියේෂන්ස් වල ස්ටයිල් එක නිසාම තමයි ඒක මට හම් වෙලා තියෙන්නේ. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
3: එතකොට ඔයාගේ ප්‍රොෆෙෂන් එක මියුසික්ද?
4: මම සංගීතයේ විෂයක් හැටියට හදාරපු කෙනෙක්. ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳන්ම සහ ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙනකම් මම සංගීතය හැදෑරුවා, උපාධියකුත් ගත්තා. ඉතින් සංගීතයත් එක්ක තමයි දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් මම වැඩ කරේ. ඉතින් ඒ කාලේ ඉඳන් මම හිතාගත්ත දෙයක් තමයි ප්‍රොෆෙෂන් එකක් විදිහට කවදා හරි මම කරන්නෙත් මියුසික්ම කියන දේ.
1: Why are you kicking that ball? Oh my god, it's football.
0: Talk of the town.
2: දැන් වෙලා උදේ 6:50යි.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමුලාරේ මුචාතරේ.
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
5: ලැබුණු දේ ගැන සතුටුනාට කමක් නැහැ. අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
6: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා. මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා. එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
5: ධර්මයෙන් සනසීම ලං කරගන්න තරමට ජීවිතේ වෙනසීම ඈත් කරගන්න පුළුවන්.
6: බාහිරින් ආරක්ෂා වෙන්න වහලයක් සකස් කරගන්නවාට වඩා වටිනාකමක් තියෙනවා පින්නන්නේ. එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
5: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
5: මෙවර දේශකයාණෝ පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7476.700. මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM කිස් FM.
9: ලස්සන ගැන වැඩියම වද වෙන්න
10: ඕනේ.
9: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න
11: තියෙන්නේ. ලා මකල

මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.

තුංගලෝකාග්‍රව සාන්තිනායක අමාමෑණි ලෝතුරු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, මේ පින්වතුන් හැම දෙනාම සූදානම බලාපොරොත්තු අරමුණ කාරණේ නිමිත් හැම දෙනාටම පැහැදිලි. තිලෝගුරු අමාමෑණේ සාන්තිනායක ලෝතුරු බුදුපියාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබගේත් මගේත් මේ දෙලොව ජීවිතය සාර්ථක කරගන්නට උතුම් නිර්වාණාව බෝධය සාත්සාත් කරගන්නට දරණ තවත් උත්සාහය. ඉතින් පින්වත්නි, ධර්මය ඇසුරු කරන ධර්මානුකූල දිවි පෙවතක් ගත කරන හැම දෙනාටම තමන්ගේ ගතට සිතට සුව එළවන කාරණාවක්, සහනය ලබා දෙන කාරණාවක් තමයි ධර්මය ශ්‍රවණය කිරීම. යහපත් සත්පුරුෂයන් නිතරම කැමති පින්වත්නි බණහන්ට ධර්මය ශ්‍රවණය කරන්න. ඒ මන්ද තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ගත කරගන්නට තමන්ට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලැබෙන, ඒ වගේමයි ධර්මෝපදේශයන් ලැබෙන වටිනා කාලයක් තමයි පින්වත්නි බණ අහන අවස්ථාව. සාපේ බොහෝ බෞද්ධ ජනතාව ධර්මයට කැමති අය නිතර බණ අහනවා. බණ ඇසීම තුළ එයාගේ ප්‍රඥාව තව තවත් වර්ධනය වෙනවා. ඒ වගේමයි තමන් ඇසූ දහම් කරුණුවල නිර්වද්‍යතාවයන්, පැහැදිලිතාවයන් තව තවත් ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. එසේම පින්වත්නි, එයාට පුළුවන්කමක් ලැබෙනවා නොඇසූ දහම් කාරණා නිතරම ශ්‍රවණය කරන්නට. ඒ දහම් කාරණා ඔස්සේ තමන්ගේ ජීවිතය තුළ යම් අඩුපාඩුවක්, වැරැද්දක්, දුෂ්චරිතයක් තියෙනවා නම් අන්න ඒවා සකස් කර ගැනීමේ හැකියාවත් ධර්මය ශ්‍රවණය කිරීම තුළ ඒ කෙනාට ලැබෙනවා. නිසා ඉතාමත් උතුම් කටයුත්තකට තමයි මේ හැම දෙනාම සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් පින්වත්නි, අද මම මේ ඇත්තන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකයකට වෙන් කළා තියෙනවා. ඉතින් ඒ ත්‍රිපිටකයේ පින්වත්නි සූත්‍ර පිටකයට අදාළව, ඒ සුත්ත නිපාතයට අදාළ උරග වර්ගයට අයත් ධනිය ගෝපාල සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ බොහෝම වටින සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ධනිය ගෝපාලයන්ට දේශනා කළේ මේ සූත්‍රයේ පින්වන්නේ ධනිය ගෝපාල මේ ගොපල්ලා සහ බුදුරජාණන් වහන්සේ අතර අර සංවාදාත්මකව ගිය දේශනාවක්. ධනිය ගෝපාල බුදුරජාණන් වහන්සේට ලෞකික සැපේ පිළිබඳව, ඔහු විඳින මේ ගිහි ජීවිතයේ තුල විඳින ලෞකික සැපේ පිළිබඳව සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සැපේ තියෙන ඒ උතුම් බව සහ සහනය, සතුට, ඒ නිරාමිස ප්‍රීතිය කොච්චරද කියන එක බොහොම පැහැදිලිව දේශනා කළ සූත්‍ර දේශනාවක් වෙනවා.
ඉතින් මේ සූත්‍ර දේශනාවට නිධානය බවට පත්වනේ පින්වත්නි, මෙහි ප්‍රධානම චරිතය බවට පත්වන, එහෙම නැත්නම් ඒ ධනිය ගෝපාල. එතකොට ඒ කාලේ පින්වත්නි, දැන් වර්තමාන කාලය තුල අපි ගොපල්ලෙක් කියලා හැඳින්වුවාම සාමාන්‍ය චරිතයක්නේ නේද? ගොපලු දරුවෙක් කිව්වම, හරක් බලා ගන්න කෙනෙක් කිව්වම සාමාන්‍යයෙන් සමාජයේ බොහොම ඉහළ ස්තරයක ඉන්න කෙනෙක් නෙවෙයි. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලය තුල ගොපල්ලෙක් කියලා කියන්නේ පින්වත්නේ බොහොම ධනය තියෙන කෙනෙක්. එතකොට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය, මෙන්න මේ වෛශ්‍ය කුලයට තමයි ওই ගොපල්ලෝ ගොඩාක් වෙලාවට අයිති වුනේ. එතකොට ඔය හරක් බලා ගන්න ඒවා මහා විශාල හරක් ප්‍රමාණයක් ඉන්න ඔයයට. හරක් 1000, 2000, ඉතින් 500, 5000 ඔය විදිහට විශාල හරක් ප්‍රමාණය. එතකොට ඒ කාලය තුල පින්වත්නි කෙනෙක්ගේ වත් පොහොසත්කම් මනින්නේ අන්න එයාට ඉන්න හරක් ගාණෙනුත් මයිනවා. එයාට තියෙන කෙත්වතු ගාණෙන් මයිනවා. එයාට ඉන්න සේවකයන් ප්‍රමාණයෙන් මයිනවා. ඉතින් මොන්න මේ වගේ දේවල් වලින් තමයි වත් පොහොසත්කම් මයින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍යයෙන් ඔය වගේ හරක් වගේ සත්තු හිටියේ පාලනය කළේ සිටුවරු වගේ අය. ඉතින් සිටුවරුන්ට තමයි විශාල ගවපට්ටි තිබුණේ. ඒතකොට විශාල හරක් ප්‍රමාණයක් හිටියේ ඒ අයට. ඉතින් මෙන්න මේ වගේ මේ ධනිය ගෝපාලටත් හිටියා හරක් 1000ක්. විශාල ප්‍රමාණයක්. ඒතකොට මෙයාට ඉතින් අර නිතරම එහෙම විවේක ගන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි මේගොල්ලොන්ට කෑම දෙන්න ඕන, කෑම හොයන්න ඕන, කෑමට එක්කගෙන යන්න ඕන. ඉතින් මේ විදියට හරක් පිළිබඳව හොයලා බලන්න ඕන. ඉතින් දවසක් මේ ධනිය ගෝපාල මහේ නදී තීරයේ ළඟ ඉන්නකොට දැන් මෙයා හවස් වෙලා බොහෝම දැන් හරක් ටිකත් බලලා ඔය සියලු කටයුතු අවසන් වෙලා හරි සන්තෝෂෙන් තමන්ගේ ජීවිතේ ගත කරනවා. සාමාන්‍යයෙන් ගිහියෙකුට ජීවිතේ ගත කරනකොට අත්ති සුඛය, භෝග සුඛය, අනවජ්ජ සුඛය, මේ විදිහට මේ සැප සම්පත් තියෙන්න ඕන පින්වානේ. එතකොට තමන්ට මිල මුදල් වල අඩුවක් නැතුව තියෙන්න ඕන. තමන්ට තියෙන්න ඕන කිසි කෙනෙකුට ණය නොවි ජීවිතේ ගත කරනවායි කියන සතුට තියෙන්න ඕන. ඒ වගේමයි මට භවභෝග සම්පත්තීන් තියෙනවායි කියලා ඒ සතුට තියෙන්නත් ඕන. ඒ වගේම තමයි පින්වත්නි, මමම හරි හම්බ කරගෙන මටම කන්න පුළුවන් කමක්, හරි හම්බ කරගන්න පුළුවන් කමක්, ඒ වගේමයි ධනය රැස් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියන ඒ සතුටත් තමන් තුළ තියෙන්න ඕන. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් අපිට භවභෝග සම්පත්තියක් නැති වුණාට, මුදල් නැති වුණාට ඒක හරි සතුටුමත් ජීවිතයක් ගත කරනවා කියලා. හැබැයි පින්වත්නි, ගිහි ජීවිතයක් ගත කරනකොට සාමාන්‍යයෙන් මේ දේවල් තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජ සුඛය කියලා සැප හතරක් ගිහියන්ට තියෙන දේශනා කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙයාටත් මේ කිසි දෙක අඩුවක් නැහනේ. මෙයා විශාල හරක් ප්‍රමාණයක් ඉන්න ගෝපාලෙක්. ඉතින් පස්ගෝ රසෙන් මෙයාට අඩුවකුත් නැහැ. ඒතකොට ධන දාන්නේවල අඩුවකුත් නැහැ. ඉතින් ඒ නිසා මෙයා හරි සන්තෝෂයෙන් කාලේ ගත කළේ. ඉතින් ඔන්නෝම කාලේ ගත කරනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා ඉතින් මේ ධනිය ගෝපාල. ධනිය ගෝපාල දැක්කම උන්වහන්සේ මේ ධනිය ගෝපාලට සහ ඒ ධනිය ගෝපාලගේ බිරිඳට පුළුවන් කමක් තියෙනවා සෝවාන් වෙලා මේ සංසාර ගමන අවසන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියන එක භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙන් උන්වහන්සේ දකිනවා පින්වානේ. මහා කරුණා සමාපත්තියට සම වැදුනම මේ කාරණාව දැක්කම උන්වහන්සේ කල්පනා කරනවා, උන්වහන්සේ හිතනවා මේ ධනිය ගෝපාලට පිහිට වෙන්න ඕන. දැන් අඟුලිමාල ඇඟිලි 999ක් කපලා අවසාන ඇඟිල්ල හොය හොයා ඉන්නකොට තමන්ගේ අම්මා ආවත්
ඉදිරියට ආවත් අම්මා මරලා හරි ඒ ඇඟිල්ල ගන්න ඕන කියන අපේක්ෂාවෙන් හිටියේ. ඒ අවස්ථාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මහා වනයේ මැදට වැඩම කරලා අඟුලිමාලයන්ව ඒ ආනන්ත්‍රණී පාප කර්මයෙන් ගලවගෙන මේ සංසාරයෙන් නිතර කරලා මහරහතන් වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා බලනකොට පිහිට වෙන්න පුළුවන් අය ඉන්නව නම් පින්වත්නි, උන්වහන්සේ තුරිත අතුරිත සපදාන් කියන මේ චාරිකා තුනෙන්ම වැඩම කරලා ඒ අයට පිහිට වෙනවා. ඉතින් මේ ධනිය ගෝපාල ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඔය වැඩම කරනකොට ධනිය ගෝපාල දැන් මේ සවස් කාලේ සින්දුවක් වගේ තමන්ට තියෙන දේවල් පිළිබඳව පෙන්වන්නේ. තමන්ට තියෙන දේවල් පිළිබඳව එයා කියනවා. ඒ වගේමයි මෙයා මේ අවස්ථාවේ වැස්සට අභියෝග කරනවා. වැස්ස වහින්න මට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ අර නිකන් වැස්සට අභියෝග කරනවා. නමුත් කවියක් ආකාරයෙන් ගායනා කර කර ඉන්නවා. ඉතින් එයා ඒ කවියෙන් ගායනා කරන්නේ මෙයාට තියෙන භෞතික සැප සම්පත් පෙන්වන්නේ. මිනිසුන්ට භෞතික සැප සම්පත් තියෙනවනේ. ඒතකොට එයාට තියෙන ධන දාන්නයත් එක්ක එයාගේ සතුට සහ එයාගේ වින්දනයත් තීරණය වෙනවා. ඉතින් මේ ධනිය ගෝපාල කියන්නේ පක්ඛෝදනෝ දුද්ද කීරෝ හමස්මි මහී තීරේ සදා වසාමි. ඉතින් පින්වන්නේ මෙතනදී මෙයා මේ කියනවා මගේ දැන් බත ඉදිලා තියෙන්නේ. දැන් බත් උයලා තියෙන්නේ. බිරිඳ බත් උයලා අවසන් කරලා තියෙන්නේ. බලන්නකෝ මෙයා කියනේවා. ඒ වගේමයි දුද්ද කීරෝ හමස්මි. මම දැන් කිරි දෝලත් ඉවරයි. එහෙනම් මම කිරි අරගෙනත් ඉවරයි. ඒ වගේමයි මගේ පවුල සහ සේවකයන් සමග මේ නදී තීරේ වාසය කරන බොහොම සුරක්ෂිතව මේ නදී තීරේ වාසය කරනවා. ඒ වාසය කරන්නේ කොහොමද පින්වත්නි? චන්නා කුටි ආහිතෝ අග්ගි. එතකොට බොහොම සුරක්ෂිත නිවසක තමයි වෙසෙන්නේ. ඒ වගේම තමයි මේ නිවසක වෙසෙනවා වගේමයි මේක හොන්දට වැස්සට ඔරොත්තු දෙන නිවසක්. ඒ වගේමයි ගිනි දල්වලා තියෙන දැන් නිවසේ. ඉතින් වස වලාහක දෙවියනි, ඔබ දැන් වහිනවා නම් වහින්න. දැන් වැස්සත් කමක් නැහැ කියලා තමයි මේ ධනිය ගෝපාල කියන්නේ. ඉතින් පින්නානි බලන්නකෝ, ඒතකොට ධනිය ගෝපාලට සිතෙන ඒ සිතුවිලි සමුදාය බලන්නකෝ. දැන් මම බත් ටික උයලා ඉවරයි. ඒ වගේමයි කිරි ටික දෝලා ඉවරයි. ඒ වගේමයි මට හොඳ නිවසක් තියෙනවා. ඒක වැස්සට ඔරොත්තු දෙනවා. වැස්සෙන් තෙමෙන්නේ නැහැ මේ නිවස. ඒ නිවස ඇතුලේ බොහොම ආරක්ෂිතව ඉන්න පුළුවන්. ඊට පස්සේ ගිනි දල්වලා තියෙන්නේ. දැන් හැම වෙලේම ඒ කාලේ ඉතින් ගින්දර හොයන්නත් අමාරු වෙන. ඉතින් ගිනි දල්වගෙන එහෙම තමයි ඒ කාලය ගත කරන්නේ. ඒ නිසා දැන් වැස්සත් කමක් නැහැ. වැස්සාවත් ඕන දෙයක්. දැන් මම හරි සුරක්ෂිත කෙනෙක් කියන එක තමයි එතනදී ධනිය ගෝපාල ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධනිය ගෝපාල කිව්වේ මේ භෞතික සැප සම්පත් පිළිබඳවනේ. මේ ධනිය ගෝපාලගේම කවිය උන්වහන්සේ ලෝකෝත්තර පැත්තෙන් කතා කළා පේනවානේ. ධනිය ගෝපාලට ඇහෙන්න උන්වහන්සේ ඒ කවියම යම් යම් වෙනස්කම් සිද්ධ කරමින් උන්වහන්සේ දේශනා කළා. අක්ඛෝදනෝ විගත කීලෝ හමස්මි මහි තීරේ වසන්ති. බලන්න පින්නත්නේ, මම ක්‍රෝධ නොකරන්නේමි. ඒ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මම ක්‍රෝධය කියන එක නතර කරලා තියෙන්නේ. ක්‍රෝධ කිරීමක් මා තුලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ආයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන

එබෑවින් වස්සවලාහක දෙවියනි කැමතිනම් දැන් වැස්සත් කමක් නෑ. එතකොට ධනියගෝපාල ස්ථීර නිවසක් සකස් කරගෙන සදාකාලිකව ඒ ස්ථානයේ වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මගේ නිවසේ සෙවිලි කළා නෑ, මගේ නිවස විවෘත වෙලා තියෙන්නේ, වහල ගැලවිලා තියෙන්නේ මගේ නිවසේ. වාගේ නිවසේ වහල ගැලවිලා කියලා කියන මොනවාද? මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඈත් වෙලා තියෙන විවෘතයි. මම විවෘතයි කියන එක නෙතන අදහස් වෙන්නේ පින්නන්නේ. එතකොට රාගය නෑ, ద్వේෂය නෑ, මෝහය නෑ, මේ කාම ඕග, භව ඕග, මේ වගේන් සියල්ලගෙම ඈත් වෙලා තියෙන්නේ. එතකොට ඒ විවෘතභාවය එතනදී උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මම ක්‍රෝධය නතර කළා තියෙන්නේ. ක්‍රෝධය නතර කළා තියෙන්නේ. ඒතකොට ක්‍රෝධ කිරීමක් භාග්‍යතුන් වහන්සේ තුල සිද වෙන්නේ නැහැ. ඒතකොට බලන්න පින්වත්නි, ඒතකොට ධනිය ගෝපාල බාහිර වැස්සෙන් බේරීමට සෙවිලි කළ වහලයක් ගැන ධනිය ගෝපාල සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි කෙලෙස් වැස්සෙන් බේරීමට සිත නැමැති කුටිය දමණය කළා තියෙනවා. මේ හදවත නැමැති කුටිය තමයි බුදුරජාණන් වහන්සේ දමණය කළා තියෙන්නේ. එතකොට බාහිරින් ආරක්ෂා වෙන්න පින්වත්නි වහලයක් සකස් කර ගන්නවාට වඩා බොම වටිනාකමක් තියෙනවා පින්වත්නි. එහෙනම් අපේ සිත නැමැති නිවස, මේ සිත නැමැති කුටිය පින්වත්නි මේ කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්න එක. එහෙනම් මේ කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න අපි ආරක්ෂා කරගන්නව නම් කරන්න ඕන මොනවද මගේ පින්වත්නි? අපි කළ යුත්තේ පින්වත්නි එහෙනම් මේ රාගය, ద్వේෂය, මෝහය මේ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න ඕන. දුරු කළා දාන්න ඕන. අන්න එහෙම කෙනාට තමයි පුළුවන් වෙන්නේ මේකෙන් බේරෙන්න පින්වන්නේ. ඒ වගේමයි මේ ධනිය ගෝපාල ඊළඟට කතා කරනවා පින්වන්නේ මේ බාධා සහ බන්ධන සම්බන්ධව. ඉතින් මේ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙනවා මේවා පිළිබඳව ධනිය ගෝපාල සඳහන් කරනවා. ඉතින් ධනිය ගෝපාල කියනවා ඩන්සා නසන්ති, මගේ ගවයන් සිටින තැන මදුරුවන් හෝ සර්පයන් වැනි උවදුරු නැහැ කියලා කියන්නේ හරි ආරක්ෂිතයි. ඒ වගේම තමයි ගවයෝ සරුසාර තනබිම්වල තමයි සැරිසරන්නේ. මගේ ගවයෝ සරුසාර තනබිම්වල තමයි නිරන්තරයෙන්ම හැසිරෙන්නේ, තනකොළ ගන්නෙ. එදුවට ඔවුන්ට වැස්සත් ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා එයාට. එතන උන්වහන්සේ එතනදී දේශනා කරන කාරණේ මොකද්ද පින්වත්නි? අපිට වැදගත් වෙන්නේ මොකද්ද? එතන මේ ධනිය ගෝපාල කියපු කාරණාවයි මේකයි අතර සම්බන්ධය මොකද්ද? මෙතන තියෙන පින්වත්නි ලෞකික මනුෂ්‍යාමේ ලෞකිකව බාහිර සතුරන්ගෙන් බේරීමට උත්සාහ කරන හැම වෙලේම. එතකොට මේ ඕගය නැමැති මේ සංසාරික මහා සැඩපහරෙන් අපි නිදහස් වෙන්න ඕන. මේ සංසාරය නැමැති මේ මහා, එතකොට මේ සංසාරය මේ සතර ඕගයන්ගෙන් තොර කර ගන්න ඕනේ. එතකොට මේ සංසාරය නැමැති මහා සැඩපාරෙන් මිදීම තමයි උතුම් භාවයටපත් වෙන්නේ. එහෙම නැතුව මේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වෙන්න විධිවිධාන හොය හොයා ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕන. එහෙනම් මේ සංසාරයේ නැමැති සැඩපාරෙන් කොහොමද අපි එතර වෙන්නේ? මේ සංසාරයේ නැමති සැඩපහර තරණය කරන්නේ කොහොමද? අනේ නම් ඒ තරණය කරන පාරුව තමයි පින්වත්නි මේ පීල, එහෙම නැත්නම් මේ පහුර, එහෙම නැත්නම් මේ ධර්මය. පහුරට සමාන කරලා තියෙන්නේ, උපමා කරලා තියෙන්නේ පින්වත්නි මේ ධර්මය. එතකොට එහෙනම් මේ සතර ඕගයන්ගෙන් අපි දුරු වෙලා පින්වන්නේ මේ සංසාරයේ නැමැති සැඩපහරින් බේරෙන්න ඕන. සංසාරයේ නැමැති සැඩපහරින් බේරෙනවා කියන්නේම උතුම් වූ නිර්වාණ අවබෝධය සාත්සාත් කරගන්න එක. ඉතින් මෙන්න මේ කාරණාවන් එකින් එක පින්වන්නේ

ධනිය ගෝපාල සහ බුදුරජාණන් වහන්සේ බොහොම සංවාදාත්මකෝ බොහොම ලස්සනට බොහොම ලස්සන උපමාවන් අරගෙන ඉදිරියට අරගෙන යනවා පෙන්වන්න. ඊළඟට මේ ධනිය ගෝපාල තමන්ගේ සිතේ හික්මීම, ඒ වගේම භාර්යාවගේ හික්මීම කොහොමද, භාර්යාවගේ හික්මීම පිළිබඳව ධනිය ගෝපාල කතා කරනකොට බුදුරජාණන් වහන්සේ සිතේ හික්මීම පිළිබඳව දේශනා කරනවා. ගෝපී මම අස්සවා අලෝලා දීගරත්තං සංවාසියා මනාපා. එතකොට තමන්ගේ බිරිඳ පිළිබඳව කියන්නේ මගේ බිරිඳ ගෝපී, මෙයාගේ නම ගෝපී. එතකොට ගෝපී හරිම කීකරුයි, මගේ බිරිඳ හරිම කීකරුයි. කීකරු බිරිඳක් ලැබෙනවා නම් හරි කැමතිනේ පින්නන්නේ. හැමෝම බලාපොරොත්තු වෙන්නේ කවුද? තමන්ගේ ජීවිතයේ බොහොම කීකරු බිරිඳක් නේද? කීකරු බිරිඳක්. එතකොට මේ ධනිය ගෝපාල කියනවා මගේ බිරිඳ කීකරුයි. ඒ වගේම තමයි චපල නැහැ. ඒ චපල නැති බිරිඳක් ලැබෙනකත් හරි වටිනවනේ. ඇය දිගු කාලයක් මාත් එක්ක වාසය කළා. පොඩි කාලයක් නෙවෙයි, දීර්ඝ කාලයක් තමයි මාත් එක්ක වාසය කරන්නේ. නිකම්මද වාසය කරන්නේ? නෑ, මගේ බිරිඳ හරිම ආදරෙන් මාත් එක්ක කාලය ගත කරන්නේ. එතකොට කිසිම වෙනසක් නැතුව ආදරෙන් දීර්ඝ කාලයක් මගේ බිරිඳ මාත් එක්ක වාසය කරනවා. ඉතින් ඇය කෙරෙහි කිසිදු වරදක් මං දැකලා නෑ. කවදාවත් මං ඇය කෙරෙහි කිසිම වැරද්දක් දැකලා නෑ. එබැවින් ඒ නිසා අන්න වස්සවලාක දෙවියනි වැස්සට කමක් නැහැ කියලා ඔන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි, චිත්තං මම අස්සවං විමුත්තං දීගරත්තං පරිභාවිතං සුධන්නං පාපං පනමේන විජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි, මගේ සිත මට ිතා කීකරු. ධනිය ගෝපාලට කීකරුනේ ධනිය ගෝපාලගේ බිරිඳනේ. එතකොට ධනිය ගෝපාලගේ බිරිඳ කීකරුයි චපල නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මගේ සිත මට කීකරුයි. මගේ සිත කෙලෙස් වලින් මිදිලා තියෙන්නේ. එතකොට ඒ සිත චපල නැහැ, කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම මිදිලා. ඒ දිගු කාලයක් තිස්සේ මනාව හික්මවලා තියෙනවා. මගේ සිත දීර්ඝ කාලයක් මනාව හික්මුවා. ඒ වගේමයි දීර්ඝ කාලයක් ධනිය ගෝපාලගේ බිරිඳත් එක්ක ආදරෙන් හිටියා. ධනිය ගෝපාල බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් උන්වහන්සේගේ සිත හික්මවා ගත්තා. මනාව හික්මවලා තියෙන්නේ. මා තුළ කිසිදු පාපයක් අකුසලයක් එබැවින් හටගන්නේ නැහැ. එතකොට අකුසල් සිතුවිල්ල අකුසලයක් කොයිම අවස්ථාවකවත් එබැවින් හටගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බාහිර පුද්ගලයන් තමන්ට අවනත කරගන්නවට වඩා පින්වත්නි, තමාගේ සිත තමාට අවනත කර ගැනීම තමයි වටින්නේ. අන්නේ දහම තමයි බුදුරජාණන් වහන්සේ ධනිය ගෝපාලට කියලා දෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා පින්වත්නි. එතකොට මේ චිත්ත දමනය, සිත දමනය පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ ඒ දේශනා කරන්නේම සචිත්ත පරියෝදපන, තමන්ගේ සිත දමනය කරගන්න. ඒක තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව බවට පත් වෙන්නේ. එහෙනම් තමන්ගේ හිත දමනය කරගත්ත කෙනාට බාහිර දේවල් තුල ඇලීලා ගැලීලා බාහිර දේවල් තුල ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ පින්වත්නි. එතකොට අපි ගොඩාක් වෙලාවට මේ ලෞකික ජීවිතයක් ගත කරන හැමෝම බොහෝ වෙලාවට අනිත් අය අපිට අවනත කරගන්න, අනිත් අය අපිට ආකර්ෂණය කරගන්න, අනිත් අය අපිට නැඹුරු කරගන්න අපි ගොඩාක් වෙලාවට කල්පනා කරන අපි භාවනා කරන්න ගියාමත් එහෙමනේ. භාවනා කරන්න ගියාමත් සමහර වෙලාවට පින්නන්නේ ඔය ක්ලේශ සිතුවිලි ඇති වෙනවා. කෙනෙක් භාවනා කරන්න ගියාම මේ අනිත් ඉන්න යෝගාවචරයින් මම් පිළිබඳව මොනවා හිතනවද දන්නේ. අන්න ඒ වගේ සිතුවිලි එනවා පින්නන්නේ. එවැනි සිතුවිලිත් එනවා. එතකොට අන්න ඒ නිසා බාහිර පුද්ගලයන් තමන්ට අවනත කරගන්නවට වඩා තමාගේ සිත දමනය කරගන්න එක, තමාගේ හිත හික්මවා ගන්න එක, තමාගේ හිත තමන්ට අවනත කරගන්න එක මොන තරම්නම් වටිනවද පින්වත්නි. නිසා තමාගේ හිතයි තමන්ට අවනත කරගන්න ඕන.
ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් දේශනා කළේ. එහෙනම් තමන්ගේ සිත තමන්ට අවනත කරගන්න පුළුවන් නම් ඒක බොම උතුම් කාර්යයක් බවට, උතුම් කටයුත්තක් බවට පත් වෙනවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පින්වන්නේ ඊට පස්සේ මේ ධානිය ගෝපාල මේ ජීවනෝපායන් පිළිබඳව තමන් ජීවත් වෙන ක්‍රමය පිළිබඳව ජීවනෝපායන් පිළිබඳව සඳහන් කරනවා. එතකොට මෙයා බොහොම සතුටින් කතා කරනවා, මම මගේ ශ්‍රමයෙන් තමයි මම ජීවත් වෙන්නේ. ධානිය ගෝපාල කියන්නේ ඒකයි, මගේ ශ්‍රමයෙන් තමයි මම මගේ ජීවිතය ගත කරගෙන යන්නේ. එතකොට කාගේවත් වැටුප් ලබන සේවකයෙක් නෙවෙයි මම. තවත් කෙනෙක් යටතේ වැඩ කරලා එයාගෙන් වැටුප් ලබන සේවකයෙක් නෙවෙයි මම. එනිසා මගේ ශ්‍රමයෙන් මට ජීවත් වෙන්න පුළුවන් කියන සතුට මෙයාට තියෙනවා. මගේ අඹදරුවෝද නිරෝගීව මා අසලම වාසය කරනවා. මගේ දරුවොත් බොහොම නිරෝගිමත්. ඒ වගේමයි මගේ දරුවොත් මල් ළඟමයි ඉන්නේ. දරුවන් තමන් ළඟ ඉන්නකොට හරි සතුටුයිනේ ජීවිතේ, නේද? දරුවන් දුරස් වෙලා ඉන්නවට වඩා දෙමාපියන් ඉතින් දරුවන් ළඟ ඉන්න තරම් සතුටක් නැහනේ. පුත්තා වත්තු මනුස්සානම් මිනිසුන්ට තමන්ගේ දරුවෝ ඇරෙනකොට වෙන සම්පතක් සතුටක් නැහැ කියන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්වන්නේ. එතකොට ඒ වගේම තමයි ඔවුන්ගෙන් කිසිදු වරදක් ධානිය ගෝපාල දකින්නේ නැහැ. මම කවදාවත් මගේ දරුවන්ගෙන් කිසිදු වරදක් දැක්කේ නැහැ. අනේ නිසා මට හරි සතුටුයි. ඒ නිසා වස්සවලහක දෙවියනි වැස්සට කමක් නැහැ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම කිසිම කෙනෙක්ගේ සේවකයෙක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මම කාගේවත් සේවකයෙක් බවට පත් වෙලා නැහැ. මම මුළු ලෝකයේ කෙරෙහිම අවබෝධයෙන් යුතුව ඒ වගේමයි තෘෂ්ණාවෙන් තොරව හැසිරෙනවා. මේ මුළු ලෝකයේ පිළිබඳවම අවබෝධයෙන් ආශාවකින් තොරව තමයි උන්වහන්සේගේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට ධානිය ගෝපාල සතුටු වෙන්නේ තමන්ගේ දරුවන්ගෙන් වරද්දක් දකින්න නැතිකොට. ඒ වගේමයි තමන්ගේ දරුවන් තමන් අසලම ඉන්න නිසා. ඒ වගේමයි තමන්ගේම උත්සාහයෙන් තමන්ගේම රැකියාවක් කළා ධනෙ ලැබෙන නිසා. වෙනත් කෙනෙකුගේ යටතේ මෙයා සේවය කරන්නේ නැති නිසා ධානිය ගෝපාලට සතුටක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාවෙන් තොරව මේ මුළු ලෝකයේ කෙරෙහිම මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව බොහොම අවබෝධයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේට මේ ලෞකිකව ප්‍රතිලාභයක් කිසිම වැටුපක්, ඒ ලෞකික ප්‍රතිලාභයක් උන්වහන්සේ කොයිම අවස්ථාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධානිය ගෝපාලට ලෞකික ප්‍රතිලාභයක් ධානිය ගෝපාල බලාපොරොත්තු වෙනවා. ඇයි? එයා ලෞකිකත්වයේ තුල ඉන්න නිසා. භාග්‍යතුන් වහන්සේ ලෝකෝත්තර අවබෝධය ලැබලා තියෙන නිසා උන්වහන්සේට මේ වැටුපක්, කිසිදු වැටුපක් පිළිබඳව, ඒ ලෞකික සැප සම්පත් පිළිබඳව, ලෞකික ප්‍රතිලාභ පිළිබඳව උන්වහන්සේට අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ මගේ පින්වත්නි. එනිසා උන්වහන්සේ එබැවින් බොහොම සතුටින් කාලය ගත කරනවා. නිසා එබැවින් වස්සවලාක දෙවියනි වැස්සට කමක් නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වත්නි, අපි ලෞකික දේවල් කොපමණ තිබුණත් ඒවා විනාශස් ස්වභාවයට පත් වෙන අවස්ථාවන් අපිට ඕන තරම් දකින්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම ඒ ලෞකිකත් ත්වයට බර වෙලා කටයුතු කරන්න හොඳ නෑ පින්වත්නි. මේ දේවල් විනාශ වුණාම ඇති වෙන්නේ දුක. තෘෂ්ණාව තුල, ආශාව තුල, ඒ රාගය තුල අපි දේවල් ලං කරගන්න අපිට හැම අවස්ථාවකම ඒවා අපෙන් ඈත් වෙනකොට, ඒවා අපෙන් වෙන් වෙලා යනකොට, ඒ වගේමයි අපිට නැති වෙලා යනකොට ඒ තුල පින්වන්නේ අපිට දුකක් ඇතිවීමේ හැකියාව තමයි 99%ක්ම තියෙන්නේ. එනිසා ඒ ලෞකිකත්වයේ තුල ඇලෙන එක අපි පුළුවන් තරම් ටික අපේ ජීවිතයෙන් ඈත් කරගන්න ඕන. ඒක පින්වනේ, ඒකට අපි දහම ලං කරගන්න ඕන. අපිට දහම ලං වුණොත්
දහමට අනුව කටයුතු කළොත් තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ ඒකේ අවබෝධය ලබා ගන්නටත් ඒ වගේමයි වටිනාකම තේරුම් ගන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් පින්වත්නි මේ සංවාදය අවසාන වෙලා ගියායින් පස්සේ පින්වත්නි එදා රාත්‍රියේ මහා වැස්සක් එනවා. ඉතින් මේ මහා වැස්සක් ඇවිල්ලා දනිය ගෝපාලගේ ලෞකික සැප සම්පත් සියල්ලක්ම අවදානයට වැටුණු අවස්ථාවක් පින්වත්නි අවදානමේ වැටුණු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒවා විනාශ ස්වභාවයට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම වැදගත්ම කාරණාවක් දනිය ගෝපාලට දේශනා කරනවා. දරුවන් ඇති තැනැත්තා දරුවන් නිසා සතුටු වෙනවා. නන්දනී පුත්තේහි පූතිමෝ. එතකොට දරුවන් ඉන්න කෙනෙක් දරුවන් නිසා සතුටටපත් වෙනවා. ගවයන් ඉන්න කෙනෙක් ගවයන් නිසා සතුටටපත් වෙනවා. ඒ වගේමයි සතුට ඇතිවන්නේ ඔහු සතුව තියෙන ඒ ලෞකික සැප සම්පත් අනුව. ඒ ලෞකික බැඳීම් වස්තු නිසාම තමයි ඔහුට සතුට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේමයි යම් කෙනෙකුට බැඳීමක් නැත්තම් මේ දුක සතුට කියන එක ලෞකික වස්තුන් පිළිබඳව එහෙම නැත් බැඳීම් වස්තුන් මේවා කෙනෙක් ඈත් කළ තියෙනවා නම් පින්වත්නි මේ ලෞකික සැප සම්පත් තමන්ගේ ජීවිතයෙන් ඈත් කරගෙන ඒවා පිළිබඳව බැඳීමකින් තොරව ඒ වස්තුන් පිළිබඳව උපදියක් ඇති කරගන්නේ නැතුව කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට සංසාර දුක ඇති වෙන්නේ නැහැ. සාංසාරික දුක ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ විනිර්මුක්ත වෙනවා කියලා කියන්නේ මේ ලෝභය, ద్వේසය, මෝහය, හැමනත රාග, ద్వේස, මෝහ මේ වගේන් ඈත් වෙන එක පින්වත්නි. එතකොට මේ වගේන් ලං වෙනවා කියලා කියන්නේ මේවා තමන් තුළ පෝෂණය වෙනවා කියලා කියන්නේ එයා ගොඩාක් වෙලාවට ලෞකිකත්වයට තමයි හැම වෙලේම යන්නේ. එනිසා පින්වත්නි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන ඒ ලෞකිකත්වෙන් නිදහස් වෙන්න. එතකොට අපිට කොච්චර සැප සම්පත් තිබ්බත් පින්වත්නි අපි ලෙඩ වෙන එක නතර කරන්න පුළුවන්ද කෙනෙකුට? රෝගාබාධ වලට ලක් වෙන එක නතර කරන්න පුළුවන්ද පින්වත්නි? ඒ වගේමයි අපි වයසට යන එක නතර කරන්න පුළුවන්ද? ඒ වගේමයි අපේ ප්‍රයයන්ගෙන් වෙන් වෙන එක නතර කරන්න පුළුවන්ද? අපිට අපි ආස කරන අපේ දරුවෝ වෙන්න පුළුවන්, අපේ අම්මා අප්පච්චි වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතමිත්‍රයන් වෙන්න පුළුවන්, ඒ අය අපෙන් වෙන් වෙන එක අපි කිසි කෙනෙකුට නතර කරන්න පුළුවන්ද පින්වත්නි? අපි කිසි කෙනෙකුට ඒ අයව නතර කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එනිසා මේ කාරණාවන් සෑම අවස්ථාවකටම අපිට පොදු වෙච්ච, නියම වෙච්ච කාරණාවන් පින්වත්නි. එනිසා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාද අනක්ඛන්දා දුක්ඛා. මේ දුක් වලට සෑම අවස්ථාවකම පින්වත්නි අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට මේ දුක් වලින් කවදාවත් අපිට විනිර්මුක්ත වෙන්න පුළුවන් කමක් නැහැ. මේ දුක් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එනිසා අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ මේ පිළිබඳව. එනිසා මට මෙච්චර සල්ලි තිබුණා, මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා, මට මෙච්චර ඉඩකඩම් තියෙනවා, මෙන්න මෙහෙම කියලා හිතලා පින්වත්නි අපි සතුටටපත් වෙලා අනේ මට මෙච්චර දරුවෝ ඉන්නවා, මේ දරුවෝ මේ තැන්වල ඉන්නවා, එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි. ඒක පින්වත්නි සදාකාලිකව අරගෙන යන්න බෑ. ඒ වගේම ඒ සතුට ලෞකිකයි. ඒ සතුට ලබන්න පුළුවන් පින්වත්නි මෙලව පමණයි. ඒ කෙනාට ඒ සතුට දිගට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ දනිය ගෝපාල සූත්‍රය අපිට වටින්නේ මන් ඔය කාරණාව නිසා පින්වත්නි. එතකොට මේ ලෞකික බැඳීම් කියන ඒවා හරි తాවකාලික දේවල්, ඒවා තුල මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, මේ කිසි දෙයක් ඒව තුළ නැති කරන්න බෑ. එහෙනම් ඒව තුළ සිද්ධ වෙන පින්වත්නි මේ කියන්නා වූ දුක් තව තවත් වර්ධනය කිරීමේ හැකියාවක් තමයි තියෙන්නේ නේද? එතකොට එහෙනම්
ඒ දුක්වලින් ඈත් වෙන්න නම් පින්වත්නේ අපි හැම වෙලේම ලං කර ගන්න ඕන ලෞකික සැප නෙවෙයි ලෝකෝත්තර සුවය. එහෙනම් ඒ ලෝකෝත්තර සුවය ලබන්න තමන්ගේ හිත හික්මව ගන්න වෙනවා. මනස සකස් කර ගන්න වෙනවා. එහෙනම් නීවරණ ධර්මයන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඕගයන් තරණය කරන්න සිද්ධ වෙනවා. රාග ద్వේෂ මෝහ මේ වගේන් පින්වත්නේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා අලෝභ ආදෝස අමෝහ කියන මේ කුසල චේතනාවන් තුල තමන්ගේ ජීවිතේ කටයුතු සිද්ධ කරන්න වෙනවා. එහෙම කටයුතු සිද්ධ කරන්න නම් පින්වත්නේ අපි කරන දේවල් පිළිබඳව නැවත නැවත හිතන්න වෙනවා. මම කරන දේ හරි දෙයක්ද වැරදි දෙයක්ද ඒ දිහා නැවත නැවත බලන්න සිද්ධ වෙනවා පින්වත්නි. අම්බලට්ටික රාහුලෝ වාද සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ පින්වත්නි තමන්ගේ ජීවිතයේ දිහා බලන කැඩපත තමයි තමන්ගේ හදවත. එහෙනම් මේ තමන්ගේ හදවත කැඩපතක් කරගන්න ඕන. එහෙනම් පින්වත්නි මට පුළුවන් නම් මගේ හිත කැඩපතක් කරගන්න කණ්ණාඩියක් කරගන්න. මට පුළුවන් නම් මගේ හිතෙන් මාවම දකින්න පින්වත්නි. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායකම්මං කාතබ්බා. කයින් කර්මයක් කරනකොට පින්වත්නි නැවත නැවත ඒ දිහා බලන්න තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ බලලා තමන්ට ඒ කටයුතු කරනකොට මං මේක කිරීම සුදුසුද නුසුදුසුද කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. අන්න ඒකටයි ධර්මයේ උපකාර වෙන්නේ. අන්න ඒකටයි ධර්මයේ අවශ්‍ය වෙන්නේ පින්වානි. ඒකටයි ධර්මෝපදේශයන් අනුව ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ. අපි හැමදාම බණ අහලා පින්වත්නි පුරුදු තාලෙටම හැල්මේ දුවනවා නම් ඒකේ තේරුමක් තියෙනවද? එසා පින්වත්නි අපි අපේ හදවත කැඩපතක් කරගෙන ජීවත් වෙන්න ඕන. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බා. වචනයක් කියනකොට නැවත නැවත ඒ දිහා බලන්න ඕන පින්වත්. මම මේ වචනේ කිව යුක්තක්ද? සුදුසුයිද? එතන මේක තුල කාට හරි හානියක් සිද්ධ වෙනවද? මුසා වාදා පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපා. මේවා තියෙනවද? බොරු තියෙනවද? කේලම් තියෙනවද? හිස් වචනද? මේ දේවල් පිළිබඳව නැවත නැවත හිතන්න ඕන පිනානේ. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසාය කම්මං කාතබ්බා. මනසෙන් සිතුවිල්ලක් හිතනකොට පෙන්වත් මම මේ සිතපු සිතුවිල්ල ඒක ගැළපෙනවද? සා තමන්ට තමාව දකින්න පුළුවන් කමක් තියෙන්න ඕන පිනානේ. මට එකපාරම ක්‍රේන්තියක් වෛරයක් ආපු අවස්ථාවක මම මෛත්‍රී වඩන්න සූදානම් වෙනව නෙවෙයි. තමන්ට දැනෙන්න ඕන දැන් තමන්ට ද්වේෂ සහගත සිතුවිල්ලක් පහළ වුණා නම් මට මේ පහළ වුණේ ද්වේෂය කියලා තමන්ට දකින්න පුළුවන් කමක් ලැබෙන්න ඕන. අනේකයි තමන්ගේ හදවත කැඩපතක් කරගන්නවා කියලා කියන්නේ. මට මේ ඇවිල්ලා තියෙන්නේ වෛර සිතුවිල්ල. මට මේ ඇවිල්ලා තියෙන්නේ ද්වේෂ සිතුවිල්ල. මට මේ ඇවිල්ලා තියෙන්නේ මාන්නය. මට මේ ඇවිල්ලා තියෙන රාගය. මට මේ ඇවිල්ලා තියෙන්නේ ලෝභය. මට මේ ඇවිල්ලා තියෙන්නේ මෝහය. එහෙම දකින්න පුළුවන් කමක් තියෙන්න ඕන පින්නවනේ. අනේක තමයි තමන්ගේ හදවත කැඩපතක් කරනවා කියන්නේ පින්නවනේ. එනිසා පින්නවත්නි ඒ කායෙන් වචනෙන් මනසින් කරන හැම දෙයක්ම බොහෝම සංවරව ඒවා දිහා නැවත නැවත බලලා සුදුසු දේ තෝරගෙන නුසුදුසු දේ තෝරගෙන ඒවා නුසුදුසු දේවල් ඈඩ් කරගෙන සුදුසු දේ පමණක් කරන්න අපි හැම වෙලේම උත්සුකවත් වෙන්න ඕන පින්වත්. එනිසා අකුසල සිතුවිලි අකුසල චේතනාවන් ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි ඒක අවබෝධ කරගන්න තමන්ට ද්වේෂ සාගත සිතුවිලි, මෝහ සාගත සිතුවිලි, රාග සාගත සිතුවිලි, ඔය වැනි සිතුවිලි ඕනතරම් තමන්ගේ හිතට පහළ වෙන්න පුළුවන්.
ඒ පහළ වෙන්න පුළුවන්කමක් තිබුණාට පින්වත්නි, ඒ දිහා අපිට දකින්න බලන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ධර්මය ලං කරගන්න ජීවිතේට, ධර්මය ලං කරගත්ත කෙනාට කවදාවත් වරදින්නේ නැහැ පින්වත්නි. ධර්මයේ ජීවත් වෙන කෙනා හැම වෙලාවෙම ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. නිසා ධර්මය ලං කරගෙන තමන්ගේ ජීවිතය ගත කරන්න උත්සාහ කරන මේ ධනිය ගෝපාල සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්වත්නි, එනම් මේ ධර්මය කොහොමද අපේ ජීවිතයට අපි ළඟා කරගන්නේ? කොහොමද අපි මේ ජීවිතේ මේ සංසාරයෙන් එතර වෙන්නේ? මේ ලෞකිකව තියෙන දේවල් පිළිබඳව නෙවෙයි අපි ආලය කරන්න ඕන, ලෞකිකව තියෙන දේවල් වලට නෙවෙයි අපි ආස කරන්න ඕන. එහෙනම් කොහොමද මේ ලෝකෝත්තර ආසාවක් ඇති කරගන්නේ? කොහොමද මේ නිරාමිෂ ප්‍රීතිය ලබන්නේ? කොහොමද මේ නිරාමිෂ වින්දනය ලබන්නේ? කොහොමද මේ මනස නිරවුල් කරගන්නේ? ඒ නිරවුල් කරගත්ත මනස තුලට ඇතිවන සහනය මොන වගේද? අනේ කාරණාවන් තමයි පින්වන්නේ මේ ධනිය ගෝපාල සූත්‍රයේදී උන්වහන්සේ මනාව දේශනා කළේ. එහෙනම් පින්වන්නේ අද දිනේදී අපි කතා කළේ ඒ සුත්ත නිපාතයේ උරග වර්ගයට අයත් ධනිය ගෝපාල සූත්‍රය. ඒතරේ ධනිය ගෝපාල ගෝපාලයන් සහ ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේ අතර සංවාදාත්මකව ඒ ලෞකික සැපය සහ ලෝකෝත්තර සැපය, ලෞකික

ගෝපාල ප්‍රකාශ කරනකොට ඒ ලෞකිකත්වයෙන් තොරව ලෝකෝත්තරත්වයට පත්වෙන්නේ කොහොමද? ඒ ලෝකෝත්තරත්වයට පත්වීම තුළ ඔහුට ඇතිවන්නා වූ සැපය මොන වගේද කියන කාරණාව තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය තුළ දේශනා කළේ. තින් දනිය ගෝපාලත් ඒ වගේමයි ඒ ගෝපී කියන බිරිඳත් සෝවාන් තත්වයට පත්වෙනවා පින්වත්නි මේ දේශනාව අවසානය තුළ. ඉතින් දනිය ගෝපාල එදා දින මහා වරුසාවක් ඇවිල්ලා ඒ තිබුණු සියලු සැප සම්පත් ඒ සියල්ලක්ම එක පාරම විනාශ වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ දහමත් එක්ක ඒ ධර්මය ශ්‍රවණය කරලා සෝවාන් වෙලා අවසානයේදී ප්‍රවෘජ්ජා භූමියට මේ දෙදෙනාමපත් වෙලා රහත් භාවයේ ලබලා උතුම් නිර්වාණ අවබෝධය සාත්සාත් කරගන්න පුළුවන්කමක් ලැබුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා පින්වන්නේ. එහෙමනම් මේ උතුම් ධර්මානුශාසනාව තුළ ඔබ අපි හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා මේ ගෞතම බුදු ශාසනය තුළදීම අවබෝධ වීමෙන් උතුම් අමා මහ නිවනම හේතු වාසනා වේවා ලැබේවා ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික සුපින්වත්නි මේ හැම දිනාම දැන් කල්පනා කරගන්ට විශේෂයෙන්ම හදවන් වූ දවසේ මේ ධර්ම දේශනාව සියතේ පෙම්මොස්සේ ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී හැම දිනාම මේ ශ්‍රවණය කළා වූ ධර්මානුශාසනාවේ කුසලානිසංස ධර්ම බලය තුළ ඔබ අප හැම දෙනාටමත් එවගේමයි සියත FM ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධාන කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ අනිකුත් හැම දෙනාටමත් සුපින්වත් පින්වත් හැම දෙනාටමත් මේ ධර්මානුශාසනාව පාරමී ධර්මයක් බවටම පත්වීමෙන් හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. එවගේමයි ලෝකේ ශාසනය ඔබ අප ආරක්ෂා කරන සියලු දෙවියෝද මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආශිසුර වඩා වර්ධනය කරගනිත්වා. ඔබ අප ආරක්ෂා කරගනිත්වා. දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. එවගේමයි නමින් නැසීමේ පාලෝගිය හැම දිනාටමත් පින් බලාපොරොත්තු වෙන්න අනන්ත සංසාරයේ පටන් මේ දක්වා පින් බලාපොරොත්තු වෙන්න යම් කෙනෙක් ඇත්නම් ඒ සියලු දෙනාමත් මෙපින් අනුමෝදන් වෙත්වා. මෙපින් අනුමෝදන් වීමෙන් එයගේ දෙලව ජීවිතය සාර්ථක කරගනිත්වා. පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු.

0: සියලුම දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන් සතර දළදා වහන්සේගේ පීඨෙන් සරණින් ජය ශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේගේ පීඨ සරණ රුවන්වැලි මහා සෑසමඳුන්ගේ පීඨෙන් සරණින් හැම දිනාටම නිදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවයම සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා සසර වසන තුරු උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රයම සැලසේවා හැම දිනාටම නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු සියලු දිනාටම තෙරුවන් සරණයි
1: සියත බණ මඩව සියත බණ මඩව
2: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය රාජකීය පඬිතුක පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ

0: කල්වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492402 0718312777. Global University Partners, Number 221, Dharmapalamavata, Kolamba 7.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවදන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
6: කි. යනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන
9: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය busy. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.

0: था टॉप स्टोरी।
1: දුරකථන සම්ප්‍රේෂණ රැහන් කැපූ තුන්දෙනෙක් අත්අඩංගුවට. දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල රැහන් කැපූ පුද්ගලයන් දෙදෙනෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් රුපියල් 9,22,750ක් පමණ වටිනා දුරකථන රැහන් කපා ඇති බවයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ උන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18කට ආසන්න ප්‍රමාණයක්ද සුවා කරුණා. සැකකරුවන් කඩවත සහ රතුපස්සල ප්‍රදේශවල පදිංචි අවුරුදු 27-34 යන වයසල පසුවන්න. මේ අතර මොරටුව ප්‍රදේශයේදී දුරකථන රැහන් කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් රුපියල් 1,80,000ක් පමණ වටිනා දුරකථන රැහන් කපා ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන විසවිස ක්‍රිකට් තරගයේදී කොදෙව් කණ්ඩායමට ලකුණු 195 ඉලක්කයක් හිමිව තිබෙනවා. පළමුවෙන් පන්දොර පහක් දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දොර 20 තුල කඩලු 6ක් තැවේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 194ක්. කමිල් මිෂාර නොදෙවි ලකුණු 61ක් රැස් කළේ පන්දු 40කදී. දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රැස් කළා. ඔහුගේ ලකුණු 58ට 4.5ක් සහ 6.4ක් ඇතුළත්.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

good morning. මාත් ඉතින් හීනකෙන් වගේ. නෑ නෑ නෑ හීන නෙවෙයි. ඇත්තටම ඇවිල්ලයි ඉන්නේ. උදෑටයි විනාඩි 10යි. ඔයාට පුළුවන් පැය 3ක් පුරාවට හරිම ලස්සන කූල්ම කූල් හිත නිවන ඔයාව වෙන ලෝකෙකට අරගෙන යන ලස්සන ප්ලේලිස්ට් එකක් එක්ක සින්දු ටිකක් එක්ක ඔයාගේ ඉරිදා ලස්සන කරගන්න. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0711 982 94 අපේ WhatsApp නම්බර් එකට.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ තත්ත්වයත් එක්ක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
4: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 112 86 94.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shania, foreign campus.

මවාගෙන හරි කමක් නෑ, මැසේජස් ඇවිල්ලා තියෙනවා. ඒ ටික කියන්න ඕනේ, චුටි දැන් මතක් කරන්නත් ඕනේ. ඔයා දන්නවද ඔයා ළඟ තියෙන කොලිටීස් මොනාද කියලා? ඔයා දන්නවද ඔයාගේ හිතේ තියෙන හොඳ දේවල් මොනාද කියලා? ඔයා දන්නවද කවුරු හරි ඔයාට හිතන්නේ නැති විදිහට දෙයක් කිව්වොත්, හැබැයි ඔයා ඒ දේ කරලා නැත්නම්, එතකොට දැනෙන දේ ඔයාට නැතත් ඒ බොරුවක් කියන කෙනාට, ඒ කියන කෙනාට සැනසීමක් ඇති වෙයිද? හැබැයි අපිට පුළුවන් නම් ඒ හැම දෙෙම මෙන්න මෙහෙම හසට විසික් කරලා අනේ ඕන දෙයක් වෙච්ච දෙයින්. මේ තියෙන්නේ මගේ ඉන පීස් එක. මේ තියෙන්නේ මගේ ඉන සර්කල් එක. මේ තියෙන්නේ මම දකින හීනය. මේ තමයි මගේ ටාගට්ස්. ඒ හැම දෙයකටම මං කොහොමද හිමින් හිමීට හරි හයියෙන් හයියෙන් හරි තව මොන විදිහටද පාලමකින් හරි යන්නේ? ඔය දේවලුත් ජීවිතේ ඔයා දිනන්න නම් පුංචි පුංචි දේවල් මෙන්න මෙහෙම කැරම් බෝඩ් එකක වගේ අයින් කරලම විසික් කරලම දාන්න ඕනේ. Good morning Vishmi කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා තමාරගෙන්. Thank you so much. Good morning. ලස්සන දවසක් වෙන්න ඕනේ. සනුකට අවස්ථාව දෙන්නත් ඕනේ. නුවන් ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

සින්දු ඇහෙද්දිම පිළියන්දල ඉඳන් කළුතර පැත්තට යන කට්ටියක් ඉන්නවලු. ඒ කට්ටියවත් මෙන්න මේ සින්දුවටම එකතු කරගන්නලු. එහෙම මැසේජ් එකක් දාන්න අපේ චාමර. එයාගේ වයිෆ් ශාශිකවත් එකතු කරගන්න කියලා.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලතම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විති.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මතකද ඒ ස්තිහා බලාගෙන.

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

හින්දි සෝං එකක් රෙඩි කරන් තියෙනවා. මට හිතනවා මේකට එකතු කරගන්න අනුරුද්ධ ඔයාව. ගුඩ් මෝනින් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ගුඩ් මෝනින්. අත කෙදර ඉඳලව අහගෙන ඉන්නවලු මාව. Thank you so much. එතකොට මම මේ සෝං එකට එකතු කරගන්නවා මේ වෙලාවෙම. කළුතර පැත්තේ ඉන්න ට්වින්ස්ලා දෙන්නෙක්. ට්වින්ස්ලා දෙන්නම ක්ලාස් යන ගමන්. රිවිෂන් ක්ලාස් එකක් කියලා තමයි කියන්නේ. කමන්න ක්ලාස් එකේ වැඩ ටිකයි ස්ටඩීසුයි ඔක්කොම හොඳට කරගන්න ඕනේ හරිද? ඔව් මට තව මැසේජ් එකක් පේනවා මිරිහාන පැත්තෙන් එන්නේ. මට හිතෙනවා යාවත් මේ සින්දුවටම එකතු කරගන්න. එවෙන කවුරුත් නෙවෙයි අපේ ඇන්ජී. ඇන්ජී ඔයාවයි ආගේ බිලවඩ් හස්බන්ඩ් ඇන්ජෝයි දෙන්නවම එකතු කරගන්නවා. සෝනි නිකම්ගේ මේ සින්දුවට.

සියතහන් ඉඳලා විතරක් හරියන්නේ නැහැ. විශ්මිට මැසේජ් එකක් එවන්න ඕනේ 0711928294 අපේ WhatsApp නම්බර් එකට. කොට ඊළඟ පැයේදී ඔයාවත් ඉක්මනටම ලස්සන සින්දුවකට එකතු කරගන්න. හරිද?

0: ඒවා පිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
1: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ලෝකයේ ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කළොතරයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2007,000 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
4: අපේ ජීවිතේ වීරයා.
5: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
5: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
5: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
6: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711-982-984 ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
6: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: ये था टॉप स्टोरी।
1: යතුරු පැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුටා. අතුරුගිරිය සහ බාතලේ ප්‍රදේශවල සිදු යතුරු පැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අතුරුගිරිය පනාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක් වෙද්දී මාර්ගයේ හරහා මාරු සුනකෙකුගේ ඇටීමෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු පනාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙක්. මේ අතර මාතලේ පොලිස් වසමේදී යතුරු පැදියා ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමේ තවත් අනතුරක් සිදු වුණා. අනතුරෙන් 74 හැවිරිදි යතුරු පැදිකරු එම ස්ථානයේදීම වියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ අවුරුදු 4ක කුඩා දරුවෙකු ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවත. ලෝක වෙළඳපොලේ රන්මිලේ අලපහත වැටි තිබෙනවා. ආර්ථික විශ්ලේෂකින් පැවසුවේ ඉහළන උද්ධමනය හමුවේ මෙම තත්ත්වය ඇති වී ඇති බවයි. ආයෝජකින්ද රත්තරන් මිලදී ගැනීම පහත ගොස් ඇති බවයි ඇමරිකාවේ ආර්ථික විශ්ලේෂක ජස්ටින් කාඩේල් ප්‍රකාශ කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

උදේ 9යි විනාඩි 7යි. හිතන්න ඇති දේවල් වෙද්දී ඒව හරි ෂෝක් කනේ. වෙන්න තියෙන දේවල් අපිට නවත්තන්න බෑ. හැබැයි ඒව වුණාට පස්සේ තමයි අපි දැනගන්නේ. සහ එහෙමත් කියන්නම්කෝ, දෙයක් ඉගෙන ගන්න ඕනේ, කෙනෙක්ව ආශ්‍රය කරන්න ඕනේ, දෙයක් කාලා බලන්න ඕනේ. ලුණු ඇඹුල්, පැණි රස, සැර, මේ හැමදේම මික්ස් වෙච්ච දෙයක් තමයි අපේ ලයිෆ් එක. ඔයාගේ ලයිෆ් එක මොන විදිහටද ඔයා අරගෙන යන්නේ? අන්න එතනදී ඔයාට ඔයා ගැන හිතන්න වෙනවා.

පාට ඔක්කොම හංගගෙන ඇත්තේ. හැබැයි අපිට පේන සුදු පාට විතරයි. මොකද සුදු පාට ඇතුළේනේ ඔක්කොම පාට ටික හැංගිලා තියෙන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට හරියද?

0: වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වය. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කර ගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශය.
3: රිපෝට් සමාජිකයන් සඳහා කගිල්ස් ප්‍රසිද්ධිවෙතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි. වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි. පෙයාස් පියෝ ඇන්ඩ් ජෙටල් සබන් මල්ටි පැක් ඉතිරිය රුපියල් 250යි. කගිල්ස් ප්‍රසිද්ධි
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook ලියාපදිංචි මුල්ල සමාගමකි.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV. නීල විකාශක.
5: හැලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
6: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
7: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
9: මේ දෙකක් දාගෙන ඉන්නද?
10: ඇයි කන් දෙක පුරවල කන්නද?
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
10: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
9: නෑනේ, අරේ වා
0: සින්දු සියත.
11: ගියත් සැපයි දවලේ
9: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

එකක අයට තියෙන එක එක ප්‍රශ්නානය. කුසල් බලන්න ඉතින් ඔයාට මාව අඳුරගන්න ගිය වෙලාවක් නේද? එහෙම තමයි. වීක්ඩේස් වල වගේ නෙමෙයි ඉතින්. ඉරිදට කතා කරද්දි හරිම ෆ්‍රී එකේ කතා කරනවා. එතකොට නිශාන් එක කතා කරද්දි ඒත් නිදහසේ කතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට කට්ටියට අඳුරගන්න අමාරු වෙනවා. ඔව්ෝ අනිවාරෙන් ඔග ස්ටෝර එකක් ආදර රෙකාවලටත් එවන්න. දැම්මොන් හරි දෙයක් කියන්න තීරවනම් මැසේජ් එකකුත් දාන්න. තැන්කයු සෝමච් ඔගේ මැසේජ් එකට.

මේ මැසේච්චකනං එන්නේ හැම ඉරිදම රත්නපුරේ ඉඳලා. ඒ වෙන කවුරුත් නෙවෙයි රත්නපුර පොත්කුල පන්සලකාව ඉන්න සුජිත් නිශාන්ත. අදත් ඔන්න අපි වහගෙන ඉන්නවා. එයාගේ අම්මවත් එකතු කරන් අපි මේ සින්දු අහමු. ඉතින් ඉතින් නිශාන්ත ගුඩ් මෝනින්. අදත් අපි ඔයා වහගෙන ඉන්නවලු. සියත හැමදාම අහනවලු. ඔයාගේ වැඩසටහන විශේෂයිලු. Thank you so much. 98.2 98.4 සියතහන හැමෝටම ගොඩක් ආදරෙයි.

ඔක්කොම කියන්නේ ආදරය ගැන තමයි යන්නේ. මේ අහන්නකෝ, ඔයාගේ ලයිෆ් එකෙත් ඇති හරිම අමුතු විදිහේ යාළුවෝ. ඒ යාළුවෝ අතරින් අපි ළඟින් තියාගන්නේ, අපි ගොඩක් ආදරය කරන්නේ, අපි අපේ ඉනර් සර්කල් එකේ තියාගන්නේ විශේෂ යාළුවන්ම විතරයි. ඒ විශේෂ යාළුවන්ගෙන් උඩින්ම ඉන්න අසල් වැසියා සැන්ඩි මාව අහගෙන ඉන්නවා. වෙන සතුටක් ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. සැන්ඩි විතරක් නෙමේ, කලින් සින්දුවට අපේ ආන්ටි නීලා. නීලාන්ටි ගොඩක් කැමතියි කියලත් මම දන්නවා. එතකොට නීලාන්ටි, සැන්ඩිගේ දඩා, දෙවෙනි අයියා, පළවෙනි අයියා, තුන්වෙනි අයියා, හතරවෙනි අයියා, මේ අයියලා ඔක්කොමයි. මොකද සැන්ඩි කියන්නේ අයියලා හතර දෙනෙක්ට ඉන්න සුපර් ගර්ල් නංගි කෙනෙක්. මන් දන්නවා සැන්ඩි රිද්මටත් කැමති, එයාගේ සින්දුවලටත් ආසයි කියලා. තව දෙන්නෙක් ඉන්නවනේ එකතු කරගන්න. ඇයි බෝයි ෂෙල්බි, ඔන්නේ දෙන්නවත් එකතු කරගන්නවා මේ සින්දුවට. සිය තහන් ඉඳලා විශ්මිට මැසේජ් එකක් දැම්මට සැන්ඩි, ඔයාට thank you so much. හවසට හම්බෙමු.

0: නියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ
5: නෑ. දැන්
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරන්න දෙතියි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනී.

මට හිතෙනවා මේ සින්දුවට අපිව හැමදාමත් අහන ගණේ මුල්ලේ ඉන්න චන්ද්‍රා ආන්ටිව එකතු කරගන්න. චන්ද්‍රා මල් දෙනිය හැමදාම හනිති සියතනේ නේද? ඔයාලි පාවලේ දුව අයේෂා, පුතා චානක, දුවගේ පුතා යසිරු, මේ හැමෝවමයි හැමදාමත් ඉතින් ඔයා අපේ ක්‍රූ එකවත් එකතු කරගන්න කියනවනේ ආන්ටි. තැන්ක්යූ සෝ මච්. හැමදාම සතුටින් ඉන්න ඕනේ. සියත අහගෙන ඉඳලා මෙහෙම මැසේජස් උත් එවන්න ඕනේ හරිද? මේ සින්දුවයි තව සින්දුවකිනුයි අපි යන්නේ අලුත් පැයකට. එහිඳවත් මැසේජ් එකක් දාලා තියන්න ඕනේ. 0711 98294 අපේ WhatsApp නම්බර් එකට.

0: theater top story.
1: ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන විශ්ව තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක් හිමි වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 194. කමිල් මිෂාර නොදෙවි ලකුණු 61ක් රැස් කළේ පන්දු 40කදී. ප්‍රහාරාත්මක ඉනිමක නිරතව දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රැස් කළා. ඔහුගේ ලකුණු 58ට 4 පාර 5ක් සහ 6 පාර 4ක් ඇතුළත්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දු අර 18යි 1 පන්දුකදී සිරු දින දෙවි ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි. දැන් දේශීය පුවතක්. ගතු කාලය තුල සංවිධානාත්මක අපරාධකරුවන් 34 දෙනෙකු දිවයිනට රැගෙන විත් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වොඩ්ලා සඳහන් කළේ විදේශ රටවලදී නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වූ තවත් 17 දෙනෙකු පමණ එම රටවලින් පිටවහල් කර ඇති බවයි. ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට වැඩි පිරිසක් මෙරටට රැගෙනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර චතුර සහ බ්ලූ මැන්ඩස් සංක නැමැත්තා ඊ රාත්‍රියේ දිවයිනට රැගෙනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

උදේ 10යි විනාඩි 9යි. අපි ආවේ අලුත් පැයකට වගේම අපි ඇවිත් ඉන්නේ විශ්මිත් එක්ක වීකෙන්ඩ් එකේ ඉන්න අන්තිම පැයට. කියන දේවල් ගොඩාක් ඇති. ඒ හැමදේම චූටිට චූටිට චූටිට ඉක්මනට මෙවන්න. වෙලාව කියන දේ අපිට ගොඩාක් වටිනවා. අවස්ථාව කියන දේ අපිට ඊටත් වඩා වටිනවා. අපේ මනස කියන දේ ඊටත් වඩා වටිනවා.

මේ සින්දුවටම මම මොරගහේන හන්සි ඔව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඔව් හන්සි, ඔයාටත් ගොඩක් ආදරේ. තව කට්ටිය ඉන්නවා. හිමීට හිමීට අපි එකතු කරගමු කොනේ.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ වුණ රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතින රට තුළ එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසවලට ලබා දෙනවා. ඒ මොලේ වුණ රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ වුණ රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
4: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50% සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ තත්ත්වයට.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගම.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: Nunna da sugu kottigena e Disney.
1: Danenn ahanna. Satiya dawassala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත්

0: රුපියල් 5000කට අම්මනා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි. අනුග්‍රහය
2: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: සියත සතියන්තය.

බලන් හිටියන යාළුවෝ ටිකක් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් එවලා තිබ්බා. දැන් ටික වෙලාවක ඉඳන් අපේ දමයන්ති දමයන්ති ඉන්නේ තලගල. දමයන්ති ඔයා තරහ නෑ නේද මහත් එක්ක? ඔයාගේ මැසේජ් එක පහලට ගිහින් අනේ, ඒකයි මෙතන වුණේ. Thank you so much. හැමදාමත් වගේම සිය තහනවට.

එතකොට මම මෙහෙම්ම යනවා ගෙදර නෙවෙයි මොරටුවට. විශ්මියෝ සියත අහගෙන අදත් අපි වැඩ කියලා වෙන කවුරුත් නෙමෙයි මේ මැසේජ් එක එවන්නේ නොයෙල් ලැට්ස් වලින්. එහෙනම් ලස්සනට වැඩ ටික කරගන්න ඕනේ හරිද? පරිස්සමි හොඳටම.

CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන. මතකද ASTH?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7, 0.476, 0.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, KIS FM.

ස්පෙෂල් කෙනෙක් ඉන්නවා මේ සින්දුවට එකතු කරගන්න. හැබැයි එයා ඉල්ලුවේ නම් මේ ආටිස්ගෙම චන්දන ලියනාරච්චි මහත්මයාගෙම සිතින් අදිනවා. හැබැයි මට එක අද ප්ලේ කරන්න බැහැ. මොකද කියනවා නම් ජගත් අර සන්ධි පොඩ්ඩක් කූල් එකේ යන්නේ. ඒක අපි ඔයාට වීක්ඩේ එකක අනිවාර්යෙන් ප්ලේ කරලා දෙන්න. හරිද? ඔයාගේ මැසේජ් එක මං හරියටම කියවනවා යන්න කලින්ම. මුළු ලෝකෙටම ඇහෙන, මුළු රටටම ඇහෙන. හරිද? තැන්ක් යූ හැමදාමත් වගේම සියත FM මහන් ඉඳලා මේ විදිහට මැසේජ් එකක් දැම්මට.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ ටීවී නීලවිකාශය.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
9: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
8: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
9: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
8: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
10: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984 ඔබේ හඬින් WhatsApp කරන්න.
8: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
10: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
11: ලස්සන ගැන වැඩියම වද වෙන්න
12: ඕනේ.
11: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
12: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
11: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5.

කාලේ යන වේගේ හිතාගන්න බෑහැරිද? මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ජුනි මාස දෙවනි සතියත් ඔන්න මේ විදිහට ඉවර වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයාට හිතන්න නැති විදිහට තමයි බ්ලෙසිංස් ලැබෙන්නේ. ඔයා හීන දකිනවා, ඔයා හීන මවනවා, ඒ වෙනුවෙන් වැඩ කරනවා. එතකොට ඔයා හිතන්න නැති වෙලාවක ඒ හැම දෙම හරිම ලස්සනට වෙන්න පටන් ගන්නවා. සවන් යුග සනසා ඔබ කොයි සිටන් ආවද කියන්න හදට දැනෙන මිහිරි අදහස් ගෙනෙන ඔබ පිරෙන්න හඬත් ලස්සන රුවත් ලස්සන සුරගනක් තෝ කියන්න විශ්මිකයක හිනාවක් ඇති සිතට සතුටක් දැනෙන්න. Thank you so much. හැමදාම වගේම ඒ කවිය අදත් මට ලියලා එව්වේ ජගත්.

එක හිනාවක් ඇති, එක වචනයක් ඇති මනුස්සෙක්ට කෙනෙක්ට සතුටක් දෙන්න වගේම හොඳින් ජීවත් වෙන්න. Happy weekend. සතුටින් ඉන්න ඕනේ. ඊළඟට අපේ මාෂි එනවා. ගිහින් එන්න. ආදරෙයි. විශ්මියා හිතනවටත් වඩා. Bye.

0: කතා ටොප් ස්ටෝරි
1: මත්ස්‍ය මිල ගණන් ඉහළට. මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළකොස් ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය පවසනවා. ඒ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ අයහපත් කාලගුණයත් සමග මත්ස්‍ය මිල ගණන් ඉහළකොස් ඇති බවයි.
2: සාලේ රුපියල් 800ක් වගේ යන සුබ විල සාල වලින් රුපියල් 1210යි 10යි අතර යනවා. ලොකු බලය 1400යි පොඩි බලය 1000යි කෙලවල රුපියල් 2000යි කලපත් රුපියල් 2300යි කොප්පරු 2500යි කුරුළු 1500යි බෝල් කුඹලා 1500යි හැඳල්ලෝ 2000යි ඔවගේ තමයි පරව 1500යි සෝරු 2000යි ඉතමත් අතික බෙදලා මේ දවස්වල අතක මාළු වෙන කරන මේ දවස්වල පවතින්නේ. ඉතරම් සාමාන්‍ය රුපියල් 1500යි 2500යි ඉතරම් තියෙනවා.
1: දැන් තවත් දේශීය පුවතක්. ලෝක තුන්කොළ විරෝධී දිනය වෙනුවෙන් සංවිධානය කළ ජාතික උත්සවය හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර තුන්කොළ විරෝධී දිනය සෑම වසරකම මැයි 31 වනදාට යෙදී තිබෙනවා. තුන්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය සහ ආර්ථික හානි පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම එහි ප්‍රධාන අරමුණයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනම ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩු වෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ දානමක් තියෙන මේ තත්ත්වයත් එක්ක
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 1 2 7 7.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
11: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

හිත කොහේ හරි නතර වෙලාද? මට නම් වෙලාවකට හිතනවා මගේ හිත කොහේ හරි නතර වෙලා කියලා. හැබැයි ඉතින් මගේ හිත තියෙන්නේ දැන් ඔබ ළඟ. ඉරිදා දවසේ මේ වෙලාවට ඔබේ හිත හොරගම් කරන්නේ මාෂි නේද? ඉතින් ඔන්න මාෂි ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩාක් ඇහුණා නේද? ඒ සින්දු ඔක්කොම දුන්නේ මාෂි. ඉතින් මාෂිට කියලා සින්දුවක් ඉල්ල ගන්නවා නම් මැසේජ් එකක් ඉක්මනට එවලා තියන්න 0711982294 කියන අපේ WhatsApp නම්බර් එකට. හවස 4 වෙනකන් මගේ හිත ඔබ ළඟ තියාගන්න ඔන්න මං අයිතිය දීලා තියෙන්නේ.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්ල සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM.

0: පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වෙන්නේ.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
6: තැගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: රුපියල් මිලියන 30කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: දොරකුළු වැරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: මේ දෙකක් දාගෙන එන්නද?
5: ඇයි කන් දෙක පුරවලා කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
4: නෑනේ අරේ වා සින්දු
7: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
8: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ
8: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

ලස්සන සින්දුවක් ඇහෙනකොට කොහොමද මං ඔබව අමතක කරන්නේ? ඔබ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියනකොට. හරි, සින්දුර යන කලින් මේ වෙලාවේ මාව සද්දට අහගෙන ඉන්න පිරිසක් ඉන්නයි. පිරිස එකතු කරගන්න තමයි හදන්නේ. අද තමයි අපි ඔයාව පළවෙනි වතාවට අහන්නේ. මාර්ච් ටීම් එකේ අද වැඩ කරන හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා ඕන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. මොරගහේනේ හන්සි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හයි හන්සි, කොහොමද? හොඳින් ඉන්නව නේද? එතකොට මුළු බලංගොඩටම ඇහෙන සින්දුවක් දෙන්න කියලා ඕන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ සින්දුව මුළු බලංගොඩටම.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: බ්ලූමන්ඩර්ස් සංඝහා මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම ආරම්භේ. එල්නිනෝවට මුහුණ දීමට ගොවීන්ට උපදෙස්. මත්ස්‍ය මිලකන සීග්‍රේ නිහලට. ඩෙංගු ගැන ජනතාවට දැනුම් දීමක්. ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්. දසුන්ගේ නව වාර්තාවක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: යප පොකට් මනි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බ්ලූමන්ට සංකහා මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙයි. ඩෙංගු ගැන ජනතාවට දැනුම් දීමක්. මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට. සාම ගිවිසුමට ඉරාන ජනතාවගේ විරෝධය. ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්. දසුන්ගෙන් නව වාර්තාවක්.
0: දේශීය සියත. Local news on Seetha.
1: ගත කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් 34 දෙනෙකු දිවිනට රැගෙන විත් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ලර් සඳහන් කළේ විදේශ රටවලදී නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වූ තවත් 17 දෙනෙකු පමණ එම රටවලින් පිටුවහල් කර ඇති බවයි. ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට වැඩි පිරිසක් මෙරටට රැගෙනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර චතුර සහ බ්ලෝමැන්ඩර් සංඝ නැමැත්තා ඊ රාත්‍රියේ දිවිනට රැගෙනු ලැබුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩා පිඩුවර රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින්. අබුඩා විරජයෙන් පිටුවහල් කළ ඔවුන් ඊ රාත්‍රී 9ට පමණ දිවිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අතරින් එක් අයකු කපුරු බණ්ඩාරගේ දොන් චතුර දිල්රුක්ෂ් නොහොත් මෝදර නිපුණගේ මල්ලි වන මෝදර චතුර නැමැත්තායි. ඔහු කොළඹ 15 මෝදර මාවතේ පදිංචි 25 හැවිරිදි අයෙක්. අනෙක් පුද්ගලයා බ්ලූමැන්ඩර් සංඝ නැමැති අයෙක් බවයි පොලිසිය පැවසුවේ. ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෝදර චතුර නැමැත්තා කොළඹ උතුරු අපරාධ කොට්ටාශය වෙත බහර දෙනු ලැබුවා. බ්ලූමැන්ඩර් සංඝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ජනතාව දැනුවත් කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ජී.ජී.වී. ශාමලි සඳහන් කළේ යලකන්නේ ජල පරිභෝජනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2: මේ කන්නේදී සැලකිලිමත් වෙන්න ඕන දැනට පවතින ජලය සංරක්ෂණය කර ගැනීමෙන්. මොකද අපි ඉදිරි මහ කන්නේට ජලය ඉතිරි කරගන්න අවශ්‍යයි. එතකොට අපි පුළුවන් තරම් බී වගාවේදී අපිට ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එළවලු සහ පළතුරු භෝග වගාවේදී පුළුවන් තරම් ජලය අපතේ යන්නේ නැතුව විසිරුම් ජල සම්පාදන, බිංදු දල් සම්පාදන වගේ ක්‍රම අනුගමනය කරන්න ඕන. දැනටමත් බොහෝ භෝජන ජනතාවයකට පුරුදු වෙලා තිනවා. අපි කැලි කසල, කාබනික ද්‍රව්‍ය, පිදුරු වගේ පුළුස්සලා අයින් කරන්නේ නැතුව දිරාපත් කරලා පුළුවන් තරම් පසට එකතු කිරීම මගින් පසේ වතුර ඉතිරි කරගන්න පුළුවන්. කුඹුරුවලට තියෙන ජලය කාන්දු වෙලා ඉවතට යන්නේ නැති වෙන විදිහට අපේ ඇලවේලි නියමාකාරයට කාන්දුන වෙන විදිහට සකස් කරගන්න එකත් ඉතාම වැදගත්. නියඟයට ඔරොත්තු දෙන භෝග වර්ග හිටවීම. ඒ නිසා අපි සියලු ජනතාවගේම වගකීමක් මේ කාර්යයේදී අපි එකට එකතු වෙන එක.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩපළ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ එල්නිනෝ තත්ත්වයකදී ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික අභියෝගය ජල හිඟය වන බවයි.
3: ශ්‍රී ලංකාව විදිහට අපට බලපාන්නේ අපේ නිතතික මොසමේ වැස්ස අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට මැයි මාසේ වැස්ස ලැබුණා. ජූනි මාසෙත් අපි එතන සාමාන්‍ය ප්‍රමාණයේ වැස්ස ලැබේවි කියලා. ඊට පස්සේ ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වෙනවා. එල්නිනෝ තත්ත්වයක් ආවම ලබන යල කන්නේ, ඒ කියන්නේ මාර්තු අප්‍රේල් ලබන අවුරුද්දේ ඒත් වැස්ස අඩු වෙනවා. එතකොට අපිට ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. කොහොම කළත් අපිට ඉදිරියේදී ජල කළමනාකරණයක් කරගන්න වෙනවා.
1: ලෝපුර උෂ්ණත්වය ඉහළ නැන්වීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නිනෝ තත්ත්වය මේ වන විට ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ. ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5 ඉහළ ගොස් ඇති බවයි. එල්නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය සඳහන් කළා. ඩෙංගු මරණ සිදුවීමට ප්‍රධාන හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
4: 2025 මේ කාලය ගත්තොත් රෝගීන් 25,000ක වගේ ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. 2025 වර්ෂයට සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ 29යි. මේ වන විට දැන්ට රෝගීන් 23ක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. 19-15 දරුවන් 4 දෙනෙක් ඉන්නවා. රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් නිතරම මේ මරණ නිරීක්ෂණය කිරීමේදී අපිට හඳුනා ගන්න ලැබෙනවා. සහ තම තමන් හිතුමතයට බෙහෙත් පාවිච්චි කරන එකත් තවමත් අපිට දක්නට ලැබෙනවා. නිරෝගී පුද්ගලයෙක් නම් පැය 48ක් නිවසේ ඉන්න පුළුවන් උණ වැළඳිලා. හැබැයි ගර්භණී මාතාවන්, ඉතා කුඩා දරුවන්, ඉතා වයසක අය සහ වෙනත් නිදන්ගත රෝග තියෙන අය ඒ කාණ්ඩ නම් පළවෙනි පැය 24ේම වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තාව ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,443ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රකාශ කළා. එහි වැඩබන්න අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැසුවේ ඩෙංගු මදුරු කීටයන් සිටින පරිශ්‍ර පවත්වාගෙන ගිය පිරිස් 3,348ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
5: දිනකට රෝගීන් 750ක් වාර්තා කරලා තිබෙනවා. ඉතින් අද වෙන විට රෝගීන් 630ක් දක්වා අඩුලා තියෙනවා. නමුත් ඒක ඉතාමත්ම වැඩි තත්ත්වයක්. මොකද මේක අවදානම් කියලා කියන්නේ මොකද මෙහිදී මරණ සංඛ්‍යාවත් වෙන විට 24ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ තුළ වෘදු 15ට අඩු දරුවන් ඉන්නවා 5 දෙනෙක්. ඉතින් ඒක මේ පාසල් යන දරුවන් දෙන්නෙක් සහ ඉතා ගොඩා දරුවන් තොන්දේ මේ තුළ සිටිනවා. අනික් අය ගත්තහම අවුරුදු 55ට අඩු 12ක් මේ 24 තුළ 7 දෙනෙක් දරුවන් රැකබලා ගන්නා අම්මලා.
1: මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ පවසනවා. ඒ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ අයහපත් කාලගුණයේ හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ඉහළගොස් ඇති බවයි.
6: සාල් වලින් රුපියල් 1200යි 1004 යනවා. ලොකු බලය 1400යි පොඩි බලය 1000යි. කෙළවල රුපියල් 2000යි. තලපත් රුපියල් 2200යි. කොප්පරු 2500යි. හුරුළු 1500යි. බෝල් කුඹලා 1500යි. හැඳැල්ලෝ 2000යි. ඔවගේ තමයි පරව 1500යි. තෝරු 2000යි. ඉතමත් අතික බෙදලා මේ දවස්වල අතකමාලු වෙනකන් මේ දවස්වල පවතින්නේ. ඉතරම් සාමාන්‍ය රුපියල් 1500යි 2500යි කියලා ඉතරම් තියෙනවා.
1: සමස්ත ලංකා ආපනශාලා සහ අවන්නල් හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රට තුළ පවතින උද්ධමනය සමග පොල්තෙල් ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළම හමුවේ අවන්හල් පවත්වාගෙන යාම අසීරු වී ඇති බවයි.
7: රටේ පවතින මේ උද්ධමනයත් එක්ක ආහාර නිෂ්පාදනය සඳහා තියෙන සියලුම අයිතමයන් වල මිල ශීක්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් ඉදිරිය ගත්තොත් තාමත් මේ කීරි සම්බා මිල පාලනය කරගන්න බැරි වුණා ආණ්ඩුවට. මේක මම දැක්ක ගිය සතිය දවසක වෙළඳැමතුමා ඔහුගේ කටින්ම කියනවා ආනයනය කරාට පස්සේ ඉන්දියන් පොන්නි කීරි සම්බා ආනයනය කරාට පස්සේ දේශීය කීරි සම්බවල මිල රුපියල් 20ක් විතර අඩු වුණාලු. රුපියල් ඒකෙන් 380ට ගියේක 360ලු. ඒකට වෙළඳැමතුමා දන්නේ නැද්ද? ලැජ්ජ නැතුව කියනවා 380 360 වුණා කියලා. පාලන මිල 270 කියලා වෙළඳැමතුමා දන්නේ. බලයා කෙළවල රුපියල් 1600 1400 තලපල් රුපියල් 2000 2400 3000 සැමන් ගෙන ගත්තොත් එහෙම පොටාබේ මහත්තයා කාලේ රට වැටලා මේ ඩොලර් එක රුපියල් 330ට 335ට ගියා. ඒවකට රුපියල් 100ට ඔහු දෙනවා සැමන්ටින් එකක් අඬ. වර්තමානයේ 334ට ඒ ගිහිල්ලත් සැමන්ටින් එක රුපියල් 560ක් වෙලා තියෙනවා. පොල් තෙල් බෝතල් ෆාම් ඔයිල් යන සියලුම අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන විකිරණ යන්ත්‍රයේ බිඳ වැටීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත් වී ඇති බව රජයේ විකිරණ විද්‍යාවේදීන්ගේ සංගමේ ලේකම් චානක ධර්ම වික්‍රම පවසනවා. යන්ත්‍රයේ බිඳ වැටී සති දෙකකට වැඩි කාලයක් ගත වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ සඳහා නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බවයි ඔහු පැවසුවේ.
8: ගාල්ල ජාතික රෝහලේ 5 වෙනි දාත් මඩකල ක්ෂණ රෝහලේ 4 වෙනි දාත් තමයි බිඳ වැටීම සිදු වුණේ. මේ වෙනසෙක් ගාල්ල ජාතික රෝහලේ යන්ත්‍රය නැවත යථාර්ථයට පත් කිරීමක් සිදු කරලා නැහැ. විශේෂයෙන්ම ගාල්ල ජාතික රෝහල ගත්තොත් ඒකේ දිනකට රෝගීන් 80ක් 90ක් අතර ප්‍රමාණයකට දෛනිකව විකිරණ ප්‍රතිකාර සිදු කිරීමක් කරනවා පිළිකා රෝගීන් වෙනුවෙන්. ඒකම මේ වන විට මාස 4කට වැඩි පොරොත්තු ලේඛනයක් තිබෙනවා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. විශේෂයෙන්ම කිය යුතු කාරණාව තමයි පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කියන එක දෛනිකව සිදු කළ යුතු අඛණ්ඩව සිදු කළ යුතු ප්‍රතිකාරයක්. දින 5 සිට දින 35ක් දක්වා කාලයක් දිගු වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ රෝගියාගේ පිළිකාවේ තත්ත්වය සහ පිළිකාව පැතිරී තිබෙන ප්‍රමාණය අනුව. කොමුණත් මෙම ප්‍රතිකාරය අඛණ්ඩව සිදු කිරීම මගහැරීම එහෙම නැත්නම් බිඳ වැටීම බරපතල තත්ත්වයක් වෙනවා.
1: මඩකලපුව ශික්ෂණ රෝහලේ බිඳ වැටී තිබුණු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන විකිරණ යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. භාණ්ඩාකාර සිද්ධිය පිළිබඳ රජයේ මැදිහත්වීමක් ඇති බවට සැක පළවන බව ෆ්‍රීලෝයස් සංවිධානයේ සභාපති කීර්ති තෙන්නකෝන් පවසනවා. මුදල් අස්තනගතවීම පිළිබඳව අවස්ථා කිහිපයකදී රජයෙන් තොරතුරු ඉල්ලා සිටියද නිශ්චිත පිළිතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ.
9: මුදල් කාරක සභාව තුළ අපි දැක්කා විශේෂයෙන්ම මාසයක කාලයක් ලබා දීම තුළ මේ ලේඛන ඉදිරිපත් කරන්නට මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහ බැංකුවට මේ කටයුතු මාසයකට වැඩි කාලයක් වසා ගැනීමට හැකියාව ලැබුණා. ඊට පස්සේ ඒ වාර්තාත් හරියට බෙඩ් ටයිම් රීටින් ඩොක්කියුමන්ට්ස් වගේ හර්ෂ ඩී සිල්වා මහත්මාගේ නිවසට යවලා තිබ්බා. මේක පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව සහ මුදල් අමාත්‍යාංශයේ අනුදැනුම ඇතුව එකිනෙකාට සහාය පළ කරමින් පිළිගන්න ක්‍රියාවලියක් දෝ සැකයක් ඇති වෙනවා.
1: අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් තෙවන පාර්ශ්වයක් වෙතට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදීද අවධානය යොමු වුණා. මත්තල ගුවන් තොටුපළ සඳහා ආයෝජන ලබා ගැනීම අපහසු කටයුත්තක් බව ආර්ථික විශේෂඥයින් පවසනවා. මහාචාර්ය රොහන් සමරජීව සඳහන් කළේ ව්‍යාපාරිකයින් හරහා අදහස් ලබාගෙන ව්‍යාපෘති ලබා ගැනීම වඩා සුදුසු බවයි.
10: මත්තලට මහ ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. මත්තල කියන්නේ බොහොම අභියෝගාත්මක දෙයක්. දැන් මේක දැන් හදලා තියෙන්නේ අයි ගලවලා ලයින් කරන්න විදියක් නැහැ. එතකොට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද? අන්න ඕක තමයි අභියෝගය. ඒක ගන්ද ඉතින් ඇත්තටම ව්‍යාපාරික අදහස් හොයන එක හොඳයි. මොකද දැන් රජයට එහෙම අදහස් තියෙනවා නම් රජ නිලධාරීන්ට තියෙනවා නම් මෙලහට ක්‍රියාත්මක කරලානේ. දැන් සෑහෙන අවුරුදු ගාණක්නේ සත්‍ය අදහසක් වෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනය ඒක වෙනුවෙන් කැප කරලා ඒ අදහස වෙනුවෙන් කැපවීමක් පෙන්නන සමාගම් ව්‍යාපාරික. ඒකට ඒගොල්ලෝ කියනෝ විතරක් නෙමෙයි තමන්ගේ මුදල් ඒ සඳහා යොදනවා. එතකොට ඒක සැලකිය යුතු දෙයක්. ඒක තමයි මං හිතන්නේ ඔය අදහස් කැඳවීම හොඳ දෙයක් කියලා මම හිතන්නේ.
1: මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය සහ මෙහෙයුම් කටයුතු සඳහා ආයෝජන යෝජනා කැඳවීම මේ වන විට සිදු කරන බවයි බරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ. ගුවන් යානා නඩත්තු කිරීම සහ අලුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථාන පිහිටවීම, ගුවන් භාණ්ඩ ප්‍රවාහන සහ සැපියුම් දාම කළමනාකරණ කටයුතු, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාරක සේවා මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත යෝජනා අවස්ථා අතරට අයත්. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳ සලකා බැලීම සඳහාද පසුගියදා කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කළ යුතු බවයි මහාචාර්ය රොහන් සමරජීව සඳහන් කළේ.
10: දැකීමක් තියෙනවා අපිට 2000 ඉඳන් 2007 විතර වෙනකම් විවිධ දුෂ්කරතා මැද රජයට සහ බදු ගෙවන්නාට බරක් නොවි රජයට ලාභාංශ දෙන්න හැකියාවක් තිබ්බා. පුද්ගලීකරණය කරන ලද 40% පුද්ගලීකරණය කරලා තිබ්බා ගුවන් සේවය. ඒක ඉතින් අවාසනාවකට ආපහු රජයට ගත්තා. ඒක ගත්තමයි පාඩු. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ පාඩු ගොඩ ගැහිලා. හැබැයි දැන් තියෙන්නේ අර ඉස්සර කරා වගේ 40% උද්ගලීකරණය කරලා කළමනාකාරීත්වය ගිවිසුමක් යටතේ වෙනත් සමාගමකට දීලා ඒ විදිහ දේවල් කරන්න අමාරු වෙයි. දැන් මම හිතන්නේ බොහෝ දුරට මේක කරන්න වෙන්නේ ඉන්දියාවේ කරා වගේ 100%ක්ම දීලා දාන්න තමයි වෙන්නේ.
1: අමෙරිකානු ඩොලරේ විකුණුම මගේ මේ වන විට රුපියල් 341.36ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 331.42ක් ලෙසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙන ආකාරය තවත් කෙටි කලකින් දැකගත හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට ආණ්ඩුවට වගකීමක් පවතින බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින්. මේ මොහොතේ විපක්ෂයේ සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සම්පත් මාතුකට සඳහන් කළේ බත්මන් නාණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බවයි.
11: ඔබේ ජාතික ලයිස්තු අපේක්ෂක ඉබ්‍රහීම් නානා තමයි පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කරේ, මුදල් පොම්ප කරේ කියන කාරණය මේ රටම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඔබටත් මුදල් වියදම් කරේ ඉබ්‍රහීම් නාන කියන කාරණය මේ රටම දන්නවා. ඒ වගේම ඉබ්‍රහීම් නානගේ පුත්තු දෙන්න තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා බවටත් පත් වුනේ. එතකොට ඉබ්‍රහීම් නානා පැත්තක තියලා ඉබ්‍රහීම් නානගේ පුත්තු දෙන්න පැත්තකින් තියලා මේ පරීක්ෂණය කරන්න පුළුවන්ද කියන කාරණයක් පියහනවා.
1: නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරස් සඳහන් කළේ විපක්ෂයේ ප්‍රකාශවලට ආණ්ඩුව කලබල නොවන බවයි.
12: විපක්ෂයේ මතු කරන දඟරන මේ නීතියේ ස්වාධීනත්වයේ නැ ඒකට බලපෑම් කරන ඒවා පට්ටපල් බොරු ඒ සියල්ල මතු කරන්නේ වරදකරුවන් විසින් ඒකට කලබල වෙන්නේ ආණ්ඩුව.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දිකා අනුරුද්ධ.
13: මේ ගෙනියන්නේ දේශපාලන දඩයමක්. කතෝලික සභාවත් පාවිච්චි කරලා කාදිනල්තුමාවත් පාවිච්චි කරලා මේගොල්ලෝ ඔප්පු කරන්න බැරි දෙයක් පස්සේ නිලධාරි මර්ධනය කරගෙන

0: ඔය පරීක්ෂණ කරන ශානිලා රවීලා එදා බෝම්බ වදිද්දි බලාගෙන ඉඳලා ඒගොල්ලන්ට තොරතුරු හැම එකක්ම දීලා ඒ වෙලාවේ වැඩ නොකරපු අයගේ අතපසු වීම මේ පරීක්ෂණ හරියට මෙහෙවුවනම් ස්වාධීන කණ්ඩායමක් දාලා මෙලහට එළියට අරගෙන එහෙනම් අද ඔය සලේලා ඉන්න තැන්වල ඉන්නෝනේ ශානිලා ගිහිල්ලා.
1: අමාත්‍ය සුසිර් රණසිංහ සඳහන් කළේ විපක්ෂයේ ආණ්ඩුවට එරෙහි විවිධ චෝදනා නිර්මාණය කරමින් සිටින බවයි.
2: අපිට කියන්න තියෙන්නේ විපක්ෂය ඒකමතික හෝ එක ස්ථාවරයක ඉඳගෙන හෝ මේ ආණ්ඩුවට ප්‍රතිපත්තිමය විවේචන නෙවෙයි සිද්ධිමය විවේචන, තමන්ට හිතන හිතන විවේචන, තමන්ට වාසි සහගත විවේචන, ඔළුව ටීවී එක දාගන්න පත්‍රයේ මොනවහරි තමන්ගේ නම යවා ගන්න වගේ උත්සාහය තමයි ධර්මින් ඉන්නේ. විසිරිච්ච අදහස් තියෙන්නේ.
1: අමරිකාව අත්සන් තැබීමට නියමිත සාම ගිවිසුමට ඉරාන ජනතා විරෝධය පළ කර තිබෙනවා. ජනතාව ඉරානයේ මෂූට් විදේශ අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවල නිරත වූයේ විදේශ අමාත්‍ය අබ්බාස් ආක්රාජ සිදු කළ ප්‍රකාශයත් සමගයි. විදේශ අමාත්‍යවර එරට රාජ්‍ය රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වීම ප්‍රකාශ කළේ ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කිරීම අවසන් අදියරේ පවතින බවයි. එම ගිවිසුම ඉරානයට අවාසි සහගත බවයි විරෝධතාවල නිරත වූ ජනතාව සඳහන් කළේ. ගිවිසුම් මගින් හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයට ඇති බලය අහිමි වනු ඇතැයිද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා. යුද්ධ අවසන් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද සිදුවන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමෙන් අනතුරුව හෝමු සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන බවයි. මෙම ගිවිසුමෙන් අනතුරුව ඉරානය ඇතුළුව සමස්ත ගල්ෆ් කලාපය සමග සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ට්‍රම්ප් සඳහන් කළා. ඉරානය නිවේදනය කළේ මෙම ගිවිසුම අත්සන් කිරීම අද දිනේදී සිදු නොවනු ඇති බවයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන 2020 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක් හිමි වුණා. පළමුවෙන් පන්දුවර පහදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 තුළ කඩලු 6ක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 194. කමිල් බේෂාර නොදෙවි ලකුණු 61ක් රැස් කළේ පන්දු 40කදී. ප්‍රහාරාත්මක ඉනිමක නිරත වූ දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රැස් කළා. ඔහුගේ ලකුණු 58ට 4.5ක් සහ 6.4ක් ඇතුළත්. ඒ සමග බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දු 20 තරගයේදී වේගවත්ම අර්ධ ශතක රැස් කළ ක්‍රීඩකයා බවටද දසුන් ශානක පත් වුණා. මීට පෙරම වාර්තාවට හිමිකම් කිවේ කුසල් ජනිත් පෙරේරායි. 2014 වසරේදී ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 22කදී අර්ධ ශතකයක් රැස් කළා. අද තරගයේදී අර්ධ ශතකය රැස් කිරීම සඳහා දසුන් ශානක වැය කළේ පන්දු 19ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දු අර 18 එක් පන්දුවකදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි. දෙරට අතර තුන්වන 2020 ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල බ්ලූමෙන්ඩ සංකහා මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ. ඩෙංගු ගැන ජනතාවට දැනුම් දීමක්. මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් ඉහළට. සාම ගිවිසුමට ඉරාන ජනතාවගේ විරෝධය. ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජය. දසුන්ගේ නව වාර්තාවක්. සීත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
3: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: සඳරු, ඔයාගේ වැඩ නිසා අපිට හිනාවෙන්නත් බෑ, සීරියස් වෙන්නත් බෑ.
1: සිංකරන ස්ටයිල් එක සහ මියුසික් කරලා තියෙන ස්ටයිල් එකත් එක්ක බලන කට්ටියට හිනාවෙන්නත් පුළුවන්. හැබැයි මම එක ප්‍රසන්ට් කරන විදිහ, ඒ කියන්නේ විශේෂයෙන්ම මියුසික් වීඩියෝ එකේ ඇතුලේ කිසිම එක්ස්ප්‍රෙෂන්

0: ගැන ලොකු සතුටක් තියෙනවා.
1: එතකොට ඔයාගේ ප්‍රොෆෙෂන් එක මියුසික්ද?
0: මම සංගීතයේ විෂයක් හැටියට හදාරපු කෙනෙක්. ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳන්ම සහ ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙනකම් මම සංගීතය හැදෑරුවා, උපාධියකුත් ගත්තා. ඉතින් සංගීතයත් එක්ක තමයි දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන්ම මම වැඩ කරේ. ඉතින් ඒ කාලේ ඉඳන් මම හිතාගත්ත දෙයක් තමයි ප්‍රොෆෙෂන් එකක් විදිහට කවදා හරි මම කරන්නෙත් මියුසික් මා කියන දේ.
2: Why are you kicking that ball? Oh my god, it's football.
3: Talk of the town.
4: Weekend Seattle.
5: Seattle, divaina pura.

ලස්සන සිංදුවක් අහන්න තිබ්බොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මාෂි, මට ලස්සන සිංදුවක් අහන්න තිබ්බනම් හොඳයි කියලා. එහෙම මැසේජ් එකක් එවලා තියෙන්නේ ශාලිකා. හායි ශාලිකා, ඉතින් ලස්සන සිංදුවක් තමයි මේ ඇහෙන්නේ. මේ සිංදුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඉතින් ලස්සන සිංදුවක් ඕනි කියලා හිතනවා නම් ගන්න ෆෝන් එක අතට එවන්න මැසේජ් එකක් 0711928294 කියන අපේ WhatsApp නම්බරයකට WhatsApp මැසේජ් එකක් එව්වොත් හිතේ තියෙන ඕනම සිංදුවක් දෙන්න මාෂි ලෑස්ති.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාදනම් ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනම් ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ වෙලා ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතාව සමඟ ඔළුව එකක් කොමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්, මේ රෝග රහිතත්ව සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
4: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් පහලට වශී වෙන්න.
3: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2007,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

අද හෙන සින්දුටිකනම් හරිම ලස්සනයි මාෂී. එහෙමත් මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් කියවලා තියෙන්නේ චාරුක දනංජය රත්නපුරේ ඉඳලා තමයි මැසේජ් කියවලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනිලු. මේ ඇහෙන සින්දුව ඔයාට තමයි චාරුක. එතකොට මාපලගම පැත්තට යනකොට මට මැසේජ් කරලා තියෙනවා පියල් ජේ. පියල් කියලා තියෙනවා මටත් සින්දුවක් දෙන්න කියලා. පියල් ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම හන්සි ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. මොරගාහේන හන්සි මේ සින්දුව ඔයාට.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත TV, සියත FM, KISS FM.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ.
5: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
7: තියෙනවා. ලා මකලෝ

ලස්සන සින්දුවක් ඇහෙනවා. මම මේ සින්දුවට හරිම කැමතියි. මේ සින්දුව ඇහෙනකොට මට කවහරි මතක් වෙනවා. සමහර විට මේ වෙලාව මැසේජ් කරපු ඔබ. අපි බලමු කවුද මේ වෙලාව ඉන්නේ කියලා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ප්‍රහාදී රත්මලානේ ගොඩ මැසේජ් එකක් එවලා තියෙනවා. ප්‍රහාදී ආවත් එකතු කරගන්නම්. එතකොට මටත් සින්දුවක් දෙන්න, මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා ප්‍රබෝධ මැසේජ් එකක් එවලා තියෙනවා. ගල් කිස් ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි, මගේ නමත් කියන්න මාත් මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ ආශානි දුල්මිනි. හයි ආශානි, බණ්ඩාරවල ඉඳලා තමයි අහගෙන ඉන්නේ. මැයිමල් පවා සින්දුව දෙන්න කියලා කිව්වා. එහෙනම් ඔන්න මේ සින්දුව ඔයාට.

0: थिएटर टॉप स्टोरी
1: මෝතර චතුර සහ බ්ලූ මැන්ඩස් සංක මධ්‍යම අපරාධ කොට්ටාශයට. මෝතර චතුර සහ බ්ලූ මැන්ඩස් සංක යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා මධ්‍යම අපරාධ විභාෂණ කාර්යංශය වෙත බහර දී තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. කොළඹ පහළොව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදී මෝතර චතුර නැමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරින්දු ලබා සිටි අයෙක්. බ්ලූ මැන්ඩස් සංක නැමැත්තා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදී අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. පුද්ගල ඝාතන දෙකක් බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවටගත් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා දිවිනට පිටුවහල් කිරීමෙන් පසු ඊ රාත්‍රියේ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැරුණා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සහ කොළඹ උතුරු අපරාධ කොට්ටාශය ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. තවත් දේශීය පුවතක්. එල්නිනෝ අවදානම හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පවසනවා. ඒ අධ්‍යක්ෂ ලීල් රන්දෙනිය පැවසුවේ සැලසුම් සහගතව ආහාර සුරක්ෂිතතාවය සඳහා ජනතාව සූදානම් විය යුතු බවයි. එල්නිනෝ තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ජලය සම්බන්ධයෙන් දැඩි ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂිතයි. ඒ හේතුවෙන් ජල අර පිරිමැස්මෙන් භාවිත කිරීමට අවධානය යොමු කළ යුතු බවයි දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

දවල් එකයි විනාඩි 8යි වෙලාව. මොකද කියන්නේ? මේ සින්දුව අහමුද? සින්දුව අහන්න කලින් මැසේජ් කරන්න ඕන විදිහත් මම ඉක්මනට මතක් කරන්නම්. 0711982294 කියන අපේ WhatsApp නම්බර එකට එවන්න මට ලස්සන මැසේජ් එකක්. මම දෙන්න ලස්සන සින්දුව. සින්දුවට යන්න කලින් මේ වෙලාවේ මට ලස්සන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. චතුමි. හයි චතුමි. කොහමද? බදුල්ල ඉඳලා තමයි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ සින්දුවට.

0: කල්වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙවෝ තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
6: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-77.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
0: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
3: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා සින්දු
3: සියතයා.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ
5: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
6: වීකෙන්ඩ් සියතර්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතර් දිව්‍ය

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
8: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
9: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: දායයි

0: தியேட்டர் டாப் ஸ்டோரி
1: ජාතික ඩෙංගු මර්ධන සතිය හැට සිට ජාතික ඩෙංගු මර්ධන සතිය හෙටින් ආරම්භ වීමට නියමිතයි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. හෙටින් නැරඹෙන මෙම ජාතික ඩෙංගු මර්ධන සතිය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි. ලබන 15, 16 සහ 17 යන දිනයන් නගර ප්‍රදේශ අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ලබන 18 වනදා වෙන් කර ඇති පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහායි. ලබන 19 වනදා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීමට වෙන් කෙරුණා. ලබන 20 වනදා වෙන් කර ඇති පෞද්ගලික නිවාස සහ නිවාසාවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහායි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 41,144ක්, ඩෙංගු මරණ 24ක් ද වාර්තා වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාස

දවල් දෙකයි විනාඩි 7කුත් වෙලා. බලන්න නේද වෙලාව යන ඉක්මන? වෙලාව අපිට කවදාවත් නතර කරලා තියාගන්න බෑනේ නේද? හැබැයි ඉතින් මේ තියෙන වෙලාවේ අපිට සතුටින් හිනා වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා මම මේ පැය පටන් ගද්දිම ඔබට කියන්නේ මේ ලැබිලා තියෙන වෙලාවේ පුළුවන් තරම් සතුටින් ඉන්න. සමහර විට හිතට ලොකු තනිකමක් දැනෙනවා වෙන්න පුළුවන්. හිත එක තැනක නැති වෙන්න පුළුවන්. හැබැයි හිත කොහේ කොතනක නතර වෙලා තිබ්බත් ඒ හැම මොහොතෙම සතුටින් ඉන්න. හරිද? හරි සින්දු අහමු. ඊට කලින් මැසේජ් කරන විදිහත් මම ඉක්මනට මතක් කරන්නම්. නම්බර් එක 0711 982 2 984.

0: සහ ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: ගිය මාසය තුල වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුල වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවධානමක් තියෙනවා මේ තත්ත්වයට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
1: Light, Water, Phone
0: විලට සහනය මෙන්න
2: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111738388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0111478550
4: පරම්පරා ගණන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් එන්ජොයි සුදු පොල් තෙල් ඉතිරි රුපියල් 500යි සාරාස් ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 300යි ඩෙල්මා ස්ට්‍රොං තේ ඉතිරි රුපියල් 185යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි කාගිල්ස් ෆුඩ් සිටි
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201ක ස්ථාවර තැන්පත සඳහා ආසියර 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.1122200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමාගමකි
10: Weekend Theater
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: වීකන් සියත ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි මැසේජස් එක දිගට එන්නේ. කොහොමත් ඉතින් ඇහෙන සින්දු ටික ලස්සනයි. හැබැයි තව ලස්සන සින්දුවක් නිල්ලලා තියෙන්නේ නේද? මට හිතෙනවා මේ සින්දුවට කැමති වෙයි කියලා. කවුද? මේ වෙලාවේ මාව අහගෙන ඉන්න විමුක්ති. හයි විමුක්ති, කොහමද? බොරලස් ගමු ඉඳලා තමයි මාව සද්දට අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් අහගෙන ඉන්නවලු. ගොඩාක් ආදරේ මාත්. හයි මාත් අහගෙන ඉන්නේ මටත් සින්දුවක් දෙන්න කියලා ලක්මිනි හොරණින් ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. ලක්මිනි ඔයාටත් මේ සින්දුව දෙන්නම්. එතකොට තව මැසේජස් තියෙනවා නේද? සුවදහවලක් සියත FM අපිත් අහගෙන ඉන්නේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක එවලා තියෙන්නේ. නම නම් එවලා නැහැ. හැබැයි ෆැමිලි එක හැමෝම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ගොඩක් ආදරෙන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. self start නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11217 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
7: කාටත් හොරේ

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ

0: Poesията de Văina Vura.
1: මේ සිංදු අහමුද? සිංදු අහන්න කලින් කපු වැල්ලේ රවිදු ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න. හයි රවිදු, කොහමද? රවිදු මේ වෙලාවේ සද්දෙටම සීත අහගෙන ඉන්නේ නේද රවිදු? මට මැසේජ් එකකුත් එවලා තියෙනවා මාෂිව අහගෙන ඉන්නා කියලා. රවිදු එකතු කරගන්නවා මේ ඇහෙන සිංදුවට. ඒ වගේම අපිත් මේ වෙලාවේ ඉන්නවා මාෂි. මගේ නමත් කියන්න. කවුද මේ? නම තමයි ප්‍රභාෂිනී සමරසිංහ. හයි, කොහමද? ඔයාවත් එකතු කරගන්නම් මේ ඇහෙන සිංදුවට. ඒ විතරක් නෙවෙයි, කේෂානි චාදුර්යත් ඔන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ. මේ ඇහෙන සිංදුවට එකතු කරගන්න, දිගටම අහගෙන ඉන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV Neela Vikashaka
8: Super Dawasa Aluth Vela
9: Pahasu Vela
10: Tagi Pedi Vela
11: Anka 3 Lagne 1 Laksha 5 da Electric Bike Ekada
12: Kemathi Ekak Ape Athe Super Dawasa
13: Dawasa Subai Sihina Dinai Super Dawasa Jathika Lotarai Mandalaya
14: Taatta Tamai Ape Jeevithaye Veeraya
15: අපචර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
14: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
15: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
14: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
15: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
16: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984 ඔබේ හඬින් WhatsApp කරන්න.
14: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
16: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
17: ලස්සන ගැන වැඩියම වද වෙන්න
18: ඕනේ.
17: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
18: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
17: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න දෙන්නේ.
19: ලා මකලෝ සහ

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

ඒ සින්දු ඉවර වෙනකොට කිව්වේ ඇස්පිය නොහෙලා බැලුවා නුඹේ දැස් දිහා කියලා නේද? මේ සින්දුව පටන් ගද්දි කියනවා අවසර නැත මට ඔබ අත අරගන්නට කියලා. බලන්නකෝ ඉතින් නේද? මේ හැමදේම ඉතින් ආදරේටනේ. හරි, අපි දෙන්නගේ අවසාන පැයට ඇවිල්ලා තියෙන්නේ. අවසාන පැය කියලා වෙනසක් නෑ. මෙසේජ් එකක් කියවලා තියන්න 0711 982 984.

0: ඔබේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත උනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොළේ වුණ කියන්නේ මොළය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50% සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා, රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවදානමක් තියෙන මේ තත්ත්වයත් එක්ක.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.711 377
3: ඔන සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහබැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: Weekend Seattle.
12: Seattle. Divine Apurah.

0: ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ತ ಆಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಹ ಸಿಯಡ ಎಕೊಳಾಯ ದಶಮಹತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮಪೋಲಿಯಕ್ ಎಲ್ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮತನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮಕಿ
1: ಹಿನಾವೆನ್ನ ಮೆನ್ನ ವೆಲಾವ ಜಪಾನೆ ಒಕಿನಾವಲ ಕಿನೋನೆ ವಯಸಕಮ ಮಿನಿಸ್ಸು ಇನ್ನೆ ಅವಸ ಹಾಯ ಹತ ವೆದ್ದಿ ವೆಡಟಿಗ ಲಸ್ಸನ ಡಿವರಗಲ್ ಲೆಗೋ ರೆಸ್ಟ್ ಕರ್ನ
2: ಓಕೆ
1: ರೆಸ್ಟ್
2: ರೆಸ್ಟ್ ಇನ್
1: ರೆಸ್ಟ್ ಇನ್ ವಗೆ ಯಾವತ್ತ ತಿಂಗಿಗೆ ಬರಾಯ್ನಿ
3: ಮತ್ತಮ ತನ್ನ ಸುಪಿರಿ ರೇಡಿಯೋ ಡಬಲ್ ಅತ್ತೆಕ್ಕ ಸಿಯತ ಎಫ್ ಎಂ ಬ್ರೇಕ್ಫಾಸ್ಟ್ ಡ್ರೈವ್ ಅನುಗ್ರಹಾಯ
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා තැගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නෑ.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: රැයක් පුරා විඳින පැයක්.
4: රැදායයි
1: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
5: නෑනේ අරේ වා සින්දු සියත.
7: ගියත් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

තව දවසක් මට හමු වෙන්න තියෙනවා නම් මං අනිවාර්යෙන්ම ඔබව හමු වෙනවා. මට එහෙම හිතිලා තියෙනවා. හරියට මේ වෙලාවේ මාව අහගෙන ඉන්න දිමුතු වගේ. දිමුතු මාව හමු වෙන්න කැමති නේද? දිමුතු මේ වෙලාවේ සද්දෙටම සියත අහගෙන ඉන්නේ නේද දිමුතු? ඒ වගේම ඔමේෂා සමාලි මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මේ හැර සින්දුවට එකතු කරගන්න. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තවත් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා තරුෂාන්ගෙන්. මේ සින්දුව තරුෂාන්ට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත සින්දු අහන්න කලින් මොරටුව පැත්තට යන්න ඕන. මොරටුවේ ඉඳලා මේ වෙලාව සියත අහගෙන වැඩ කරන සෙට් එකක් ඉන්නවා නොයෙල් ආර්ට්ස් එකේ. මේ වෙලාව සද්දෙටම සියත අහගෙන නේද ඉන්නේ? සියත අහගෙන අපි වැඩ. ඔන්න ඔහම තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මේ සින්දුවට එකතු කරගන්න හොඳට වැඩ ටික කරගෙන යන්න ඕන. අපිවත් එකතු කරගන්න කියලා භාග්‍යා මදුෂානිත් මැසේජ් කරලා තියෙනවා. මේ සින්දුවටම එකතු කරගන්නයි.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මේ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දෙන්න. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
6: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.
7: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. business mind එක reboot කරගන්න කතා කරන්න. tickets 0.7.476.0700 මාධ්‍ය ශක්තිය 100TV 100FM kiss FM.
8: ලස්සන ගැන වැඩියම වද වෙන්න
9: ඕනේ නෑ.
8: දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න දෙන්න.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම තරවගේ 9යි 0.7යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM මහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී.
15: සියත සතියන්තය.

මට ඉතින් ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වෙලාව හවස 3 විනාඩි 56යි. යන්න කලින් මේ වෙලාවේ පානදුරේ මනුෂවයි, එතකොට මනුෂගේ හස්බන්ඩ් රංගවයි එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. එහෙනම් ගිහින් එනකන් හැමදාමත් වගේ සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න, මාවත් මතක තියාගන්න. මම ආශී.

0: क्या था टॉप स्टोरी
1: අධ්‍යාපන ආයතනවල මදුරු කීට අවදානම ඉහළට මදුරු කීටෙන් සිටින පරිශ්‍ර පිළිබඳ මෙවනතෙක් කළ සෝදිසි කිරීම්වලදී වැඩිම ප්‍රතිශතයක් සහිත පරිශ්‍ර වර්ගය වනුයේ පාසල් ප්‍රමුඛ අධ්‍යාපන ආයතන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. කීට විද්‍යාඥ සකුන්තලා ජනකී සඳහන් කළේ එම ප්‍රතිශතය 41.8% බවයි. මෙවන විට මදුරු කීටෙන් සහිත ස්ථාන 28913ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 26%ක්ම ඉවතලන ද්‍රව්‍ය සහ 14%ක් තාවකාලිකව ඉවත් කළ අයිතම සහිත වඩා වැඩියෙන් මදුරුවන් බොවන ස්ථාන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. සාමාන්‍යයෙන් මෙරට සතියක් තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 10%කට ආසන්නාගයක් වුවද මෙවන විට එම ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා. එහෙතුවින් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් නැති අතර එමකින් සෞඛ්‍යංශවල ධාරිතාව ඉක්මවා යමින් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකියි. ජාතික ඩෙංගු මර්ධන සතිය හෙටින් ආරම්භ වීමට නියමිතයි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. හෙටින් ආරම්භන මෙම ජාතික ඩෙංගු මර්ධන සතිය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිස් වලට ලබා දෙනවා. ඒ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ප්‍රසිද්ධ මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි. වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි. පෙයාස් පියෝ ඇන් ජෙටල් සබන් මල්ටිපැක් ඉතිරිය රුපියල් 250යි. කගිල්ස්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 9.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම කිරීම.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
2: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි.

0: ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
3: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
5: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
7: ඕනේ.
6: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න තියෙන්නේ.
8: ටාටං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5.

0: क्या था टॉप स्टोरी
1: දින 10 කදී සංචාරකයන් 37ක් දිව වෙනට මේ වසරේ ජනවාරි 1 වනදා සිට ජූනි 10 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 159481ක් මෙරටට පැමිණ තිබෙනවා. ජූනි මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 37459ක්. වැඩිම සංචාරකයන් ගණනක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 15217ක්. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 1734ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 2236ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ඇමරිකාව සහ ඉරානය අතර ඇලඹීමට නියමිත ගිවිසුමේදී නැවත න්‍යෂ්ටිකාව විභාවිත නොකරනවට ඉරානය එකඟ වනු ඇති බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ප්‍රකාශ කරත්තේ ඉරානය පවතින න්‍යෂ්ටික ද්‍රව්‍යද විනාශ කරනු ඇති බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා වන කිවිසුමට අත්සන්තැවීම අද සිදුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමෙන් අනතුරුව හෝමුස් සමුද්‍ර සන්ධිය සැමට ව්‍යුර්ථ වන බවයි. සියතමෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතම් අවස්ථාවල මේ මගීව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගේ ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනම ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩුවෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරු.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ දානමක් තියෙන මේ තත්ත්වයේ
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩේ.
9: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
11: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි
15: අනුග්‍රහය.
16: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: සියත සතියන්තය.

0: මතක සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමාගමකි.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
4: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාස සේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සන්තයි.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සජිත් කාර්ය සාධක බලකායක් එල්ලයි ඩෙංගු රෝග ලක්ෂණ වල වෙනසක්
2: පමණේ බඩේලියම් පවා අපි දකිනවා මේ දවස්වල ඩෙංගු රෝගීන්ගෙන්
1: සාම් සාකච්ඡා සඳහා කටාර් නියෝජිතයින් ඉරානයට
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙපයින පුරා
1: We can see a third.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාද නම් ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාද නම් ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාද වලට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ වෙන ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතා සමග ඔළුව එකක් කොමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්, මේ රෝග රහිත සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50% සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීම දානමක් තියෙන මේ තත්ත්වයට.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ.
10: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
9: නෑ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000.
10: රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ.
9: 0.11217,000ට කෝල් එකක් ගහන්න.
10: ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
11: දශමතකෙන් 98.4 සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දිනකට ඩෙංගු රෝගීන් 750ක්. රෝහල් ධාරිතාවත් ඉක්මවන ලකුණු. මෙරට එල්නිනෝ බලපෑම දරුණු නොවන බවට අනාවැකි. සජිත් කාර්ය සාධක බලකායක් ඉල්ලයි. සාම සාකච්ඡා සඳහා කටා නියෝජිතයින් ඉරානයට.
0: දේශීය සියත. Local news on theater.
1: මතුරු කීටයින් සිටින පරිශ්‍ර පිළිබඳ මෙවන තෙක් කළ සෝදිසි කිරීම්වලදී වැඩිම ප්‍රතිශතයක් සහිත පරිශ්‍ර වර්ගය වනුයේ පාසල් ප්‍රමුඛ අධ්‍යාපනායතන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. කීට විද්‍යාඥ සකුන්තලා ජනකී සඳහන් කළේ එම ප්‍රතිශතය 141.8ක් බවයි. මෙවන විට මතුරු කීටයින් සහිත ස්ථාන 28913ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 26%ක්ම ඉවතලන ද්‍රව්‍ය සහ 14%ක් තාවකාලිකව ඉවත් කළ අයිතම සහිත වඩා වැඩියෙන් මදුරු අනුභවන ස්ථාන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. සාමාන්‍යයෙන් මෙරට සතියක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 10

0: සකට ආසන්නාගයක් වුවද මෙවන විට එම ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා. එහෙත්වෙන් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාවද සීක්‍රෙන් ඉහළයමින් ඇති අතර එමකින් සෞඛ්‍යාංශවල ධාරිතාව ඉක්මවා යමින් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි. ජාතික ඩෙංගු මර්දන සතිය හෙටින් ආරම්භ වීමට නියමිතයි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසියෙක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. හෙටින් නැරඹෙන මෙම ජාතික ඩෙංගු මර්දන සතිය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි. ලබන 15, 16 සහ 17 යන දිනයන් නගර ප්‍රදේශ, අවහිර වූකානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පල ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසුදු කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ලබන 18 වනදා වෙන් කර ඇත්තේ පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසුදු කිරීම සඳහායි. ලබන 19 වනදා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසුදු කිරීමට වෙන් කෙරුණා. ලබන 20 වනදා වෙන් කර ඇත්තේ පෞද්ගලික නිවාස සහ නිවාසාවට පරිශ්‍රයන් පිරිසුදු කිරීම සඳහායි. වසරේ මෙදකෝ කාලය තුළ මෙරටින් වාර්තාාවය තිඩෙංගු රෝගීන් ගණන 41,144ක්. වැඩිම රෝගීන් ගණනක් වාර්තාාවී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම ගණන 21,060ක්. ඩෙංගු මරණ 24ක්ද වසරේ මෙදකෝ කාලය තුළ වාර්තා වුණා. ඒ අතරින් මරණ 5ක් වයස අවුරුදු 15ට අනුදරුවන්. දිනකට රෝගීන් 750ක් පමණ වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නංගර පැවසුවේ.
1: ගොඩක් රෝහල් වලින් අපිට රතුවෙලි පත්තු කරලා තියෙනවා. ඒ නිසා තවදුරටත් මේක වැඩි වුණොත් එහෙම මේ තත්ත්වය ඊට වඩා භයානක වෙන්න පුළුවන්. මේ පද්ධතියට මේක දරාගත නොහැකි තත්ත්වයකට එන්න පුළුවන්.
0: ඩෙංගු රෝග ලක්ෂණවල වෙනසක් පෙන්වම් කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
2: ඩෙංගු රෝගේ රෝග ලක්ෂණ විදියට උණ සමග හිස රදය, ඇස් යට කැක්කුම, ඇඟපතර දෙන එක, හන්දි කැක්කුම, සමහර වෙලාවට ඩෙංගු වල රෝග ලක්ෂණ වෙනස් වෙලා තියෙනවා. වමනේ බඩේලියම් පවා අපි දකිනවා මේ දවස්වල ඩෙංගු රෝගීන්ගෙන්. ඒ නිසා උණත් එක්ක මේ රෝග ලක්ෂණ තියුණොත් සාමාන්‍ය උදර පරීක්ෂණයක් කළා. උදර පට්ටිකා 150ට වැඩි අඩු වෙලා තියෙනවා නම් රෝවල් ගත වෙන්න, ළමයා කන්නේ බොන්නේ නැත්නම් වමනේ දානවා නම් රෝවලකට යන්න. සාමාන්‍යයෙන් ඩෙංගු කියලා දැනගත්තු දරුවගේ බරේ හැටියට දියරආහාර ලබා දෙන්න. සුදු පාට දියරආහාර දෙනවා නම් හොඳයි, රතු කළු දියරආහාර දෙන්න එපා.
0: ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් ඒ සඳහා සෞඛ්‍යාංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි ප්‍රකාශ කළා.
3: අපි දැනගෙන හිටිය මේ අවුරුද්දේ එහෙම වැඩි වෙන වසරක් කියලා. ඒක නිසා අපි මුල ඉඳලා මෙම් සූදානම් වීමක ඉන්නවා. මේ සැරේ තියෙන වෛරස් එකේ පොඩි වෙනසක් තියෙනවා. අර හැමදාම හැදෙන වෛරස් එකට වඩා ටික වෙනස් වෛරස් එකකින් තමයි හැදෙන්නේ. ඒක නිසා මේ වෛරස් එක ගොඩ දෙනකොට ලංකාවේ දැන්ට හැදිලා නැති නිසා වෙනදාට වඩා වැඩි ප්‍රමාණයකට මේ සැරේ හැදෙනවා.
0: එල්නිනෝ අවදානම හමුවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැරි අවධානයක් යොමු කළ යුතු බව දේශකුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ ලීල් රන්දනිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැලසුම් සහගතව ආහාර සුරක්ෂිතතාවය සඳහා ජනතාව සූදානම් විය යුතු බවයි. එල්නිනෝ තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ජලය සම්බන්ධයෙන් දැඩි ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂිතයි. එහෙතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අවධානය යොමු කළ යුතු බවයි දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ලීල් රන්දනිය පැවසුවේ.
4: අපි ලංකාව දූපතක් වීම නිසා රටමැද කඳුකරයක් තියෙන නිසා, ඊට පස්සේ රට වටේට ලොකු සාගර ජල ස්කන්ධයක් තියෙන නිසා අපිට ජලවාෂ්ප හිඟවීමක් වෙන්න විදිහක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපේ වර්ෂාව වැඩි හරියක් මෝසම් සහ සංවාන වැසි නිසා අපිට වර්ෂාව අඩුවේ කියලා කියන්න බෑ. හැබැයි ගෝලීය සංසිඳියක් මේ ඉන්දියානු සාගර ද්විද්‍රවී යාන්ත්‍රණය නිසා තමයි ඒක වෙන්නේ. හැබැයි අපිට ඒක එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දරුණු එල්නිනෝ තත්ත්වයක් ඇති නොවේවි කියලා තමයි අපිට පේන්නේ. දරුණු එල්නිනෝ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් පහු වෙලා ජනවාරි පෙබරවාරි විතර කාලේ. කොහොම වුණත් මොන විදි තත්ත්වයක් ආවත් පෙර සූදානම ඉතාම වැදගත්. ඒ නිසා අපි ජලය අරපිරිමැස්වෙන් භාවිත කරන එක සාමාන්‍යයෙන් එල්නිනෝවක් වගේ එකක් ලොකෝට ආවත් අපිට ආහාරංගයකට මූණ දෙන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙන අස්වනු අපිට භෝග වගාවෙන් ලබා ගන්න බැරි වෙනවා. අපේ වී අස්වනු අඩු වෙන්න පුළුවන්. එතකොට අපි ආහාර කල් තියා ගන්න ක්‍රම, වෙනත් ආහාර වර්ගයේ දේවල්, අතිරික්තයක් තියෙන දේවල් තැන් ඒවා කල් තියාගන්න, වේලල හරි මොන විදිහකට තියාගන්න බලන්න ඕන.
0: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනමින් කාර්යසාධක බලකායක් පිහිටුවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කර සිටිනවා. ඔහු මේ පව සඳහන් කළේ දේශගුණ විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.
5: එල් නීනෝ නෙවෙයි සුපර් එල් නීනෝ එකකට මූණ දෙන්න සිදු වෙයි කියන තත්වය පුරෝකථනය කරනවා. සාමාන්‍යයෙන් ඔය විවිධ මොඩල්ස් පාවිච්චි කරනවා මේක ඊද නැද්ද කියන එක 63%ක මේක නිර්මාණය වීමේ සම්භාවිතාවය අද සඳහන් වෙනවා. 1997 98 2015 2016 තමයි මේ එල් නීනෝ තත්ත්වය ඉතාමත්ම බරපතල විදියට ආවේ.
0: රාජ්‍ය සේවෙන් දූෂණය ඉවත් වී නොමැති බව අමාත්‍ය කෙරි ලාල්කාන්ත ප්‍රකාශ කළා.
6: දීන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රටේ රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. තාම හොරගම් කරනවා රාජ්‍ය සේවය. දේශපාලනේ නැහැ. තාම මිනිස්සු බනිනවා. බනින්නේ අපිට. ඔයගොල්ලෝ කොහොමද මේක වෙනස් කරලා නැහැ. එල් නිනෝ එන්න ඕනද? ලා නිනෝ එන්න ඕනද? නැහනේ. අපේ වත්තට આવොත් කුෂිකර්ම හැමදේින්ද නෙමෙයි. හැමදේම දිනනවා. මයි ඔක්කක් දිනනවා, බතලක් දිනනවා, ආලක් දිනනවා, අල වර්ග ඔක්කොමත් දිනනවා, අරකක් දිනනවා, මේකක් දිනනවා, ඔක්කොමත් දිනනවා. උදැල්ලක් අරන් පොළොවට දඩිය වෙ නැත්නම් නිකන් ජීවිතේ ගතියක් නැහැ වගේ. හරකකින් කිරි ටිකක් ගත්තේ නැත්නම් නිකන් ජීවිතේ වැඩක් නැහැ වගේ.
0: සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් පළ කළේ මෙවන් අදහසක්.
7: ලාල්කාන්ත ඇමතුමා පාක්ෂිකයන්ගෙන් අහනවා මැතිවරණේ ඕනේද කියලා. කට්ටිය කියනවා එපා කියලා. එයා මුට්ටිය ලාලා බලනවා දැන්. මුට්ටිය ලාලා බලනවා මොකද තත්ත්වය. එහෙනම් අපි ලාල්කාන්තට කියන්න ඕනේ ඇමතුමාට මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව ලාලා බලන්නකෝ.
0: ආණ්ඩුවේ මැති අමතිවරුන්ට ගමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
6: එදා ගමට ඇවිල්ලා කුඹුරට බැහැලා මඩ නාගෙන ගොයක් කහලා අවනෙමෙද පඩියන්නේ නැහැ කිව්වා. අද අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා ගමට එන්න මිනිස්සු ආශ්‍රය කරන්න. ටයිකෝ දාගෙන කොළඹට වෙලා ඉන්නපා.
0: යෝෂිත රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ කැඳවීමක් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බාධවත අදහස් දක්වමින්.
8: යෝෂිත රාජපක්ෂත් අල්ලස් කොමිසම කැඳවීමක් කළ තිබෙනවා. ඔහු එංගලන්තයේ පුහුණුවට ගියපු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. අනුරාධපුරයේ සාමාන්‍ය පවුලක නාවික නිලධාරියෙකුට තිබුණු අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂගේ පුතා හැටියට යෝෂිත රාජපක්ෂට ගත්තේ කියන සමහරට ඔය විමල් විරවංශලා ගම්මන් පිළලා ඒක රණවිරුද දඩයමකට හඳුන්වන්න පුළුවන්. ඒවා ජනතාව තීන්දුව කරයි දඩයම රණවිරුද නැද්ද කියන.
0: කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්නේ සමගි ජනබලවේගයේ ඉල්ලීමක් කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
9: එකම දේ මේගොල්ල හිතනවා අර අර වෙලාවේ බොරු වචන වලට රැවටුණාත දැනුත් රැවටෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව ඔය ඔක්කොම හරිනම් ඒගොල්ලෝ කියන දේවල් තවදුරටත් මේ රට ජනතාව පිළිගන්නව නම් පළාත් සභාව මැතිවරණයට යන්න කියනවා අපි.
0: විපක්ෂ විහිළු සපයන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වමින්.
10: විහිළුතාවු කර කර කොහොමරි ආපහු සියලු දෙනාම අන්දවාගෙන ගොඩ වෙන්න බලන විපක්ෂයක් තමයි තියෙන්නේ. නමුත් ජනතාව මා හිතනවා වටහා ගනිමින් ඉන්නවා මේ කාටුන් විපක්ෂයේ වෙනුවට ඒ රට දෙන්නින් ගොඩ ගන්න ආත්ම ශක්තිය හැකියාව බුද්ධිමත් බව තියෙන කට්ටියගේ සමන්විත දේශපාලන බලවේගයක් නිර්මාණය වෙන්න ඕන කියන එක මේ රටේ ජනතාව දැන් තේරුම් ගනිමින් සිටිනවා.
0: මෙතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටෙන ආකාරය තවත් කෙටි කලකින් දැකගත හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට ආණ්ඩුවට වගකීමක් පවතින බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින්. මේ මොහොතේ විපක්ෂයේ සියලු දෙනා එකටෙක්ව කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මෙවන විට මෙරට අධ්‍යාපනය තුළ බරපතල අර්බුදයක් මතු ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සාහ කරනුයේ සැලස්මකින් තොරව බවයි.
11: ගෙන්නේ පෞගිය ආණ්ඩු ගෙනාව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නම් මොන කමිටු දැම්මත් මේ අධ්‍යාපනයේ තියෙන අර්බුද වලට එකක්වත් ඉසුණු ගම් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව මේ කරන්නේ 40 ලක්ෂයක් ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම. ඒක නිසා අධ්‍යාපනයේ සැබෑ ප්‍රශ්න වලට අපි දන්නවා ප්‍රධාන ඉල්ලීමක් තමයි දරුවන්ගේ දෙමව්පියන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන්න කියලා. ද්විභාෂා අධ්‍යාපනය දියුණු කරන්න. නමුත් ඒවට අදාළ වැඩපිළිවෙළක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නැහැ. එතකොට තවදුරටත් වෙන්නේ මේක කඩාවැටීම. ඒක නිසා පාසලෙන් දරුවෝ ගිලීම දැක්ක පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමතිවරිය කිව්වා පෞගිය අවුරුදු 4ට 260,000 දරුවෝ පාසලෙන් කඩහැල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක් මේක. එතකොට දැන් මේව බලක්වන්න පියවරවල් තමයි මේ ප්‍රතිසංස්කරණ අරගෙන ඉන්නේ. අධ්‍යාපන අර්බුදයන්ට විසඳුම් ලැබෙන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.
0: පාසල් රසක ප්‍රාථමිකාංශවල ගුරු හිඟයක් පවතින බවයි ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ.
12: ලංකාවේ මේ වෙනකොටත් වැඩිම ගුරුවරුන්ගේ තියෙන්නේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ ප්‍රාථමික විශාල පාසල් ප්‍රමාණයක විශේෂයෙන්ම දැන් උතුරු මැද පළාතේ දිඹුලාගල කැබිදිගොල්ලෑව වගේම නැගෙනහිර පළාතේ මහවය වගේ අම්පාර දිස්ත්‍රික්කයේ කලාප ඒ වගේම ත්‍රිකුණාමලයේ උතුර මේ වගේම මේ පැත්තෙන් ගත්තම උතුරු පළාතේ අතිවිශාල ගුරුවරුන්ගේක් තියෙනවා සමහර පාසල් පවත්වාගෙන යන්න බෑ ආණ්ඩුව මේ කරන්නේ ගුරුවරු බඳව ගන්න නැතුව අර ළමයි අඩු පාසල් වහන්න ගන්න යොදන උපක්‍රමයේ නැත මේ කුමන්ත්‍රණේ කොටසක් ක්‍රියාත්මක කිරීමක් අපි දකින මොකද ප්‍රාථමික පාසල් වල තමයි මේ වගේ විශාලම ගුරුවරියක් තියෙන්නේ ඒ වගේම මේගොල්ලන් බඳව ගන්න පුළුවන් අනිත් පැත්තෙන් කලා උපාධ්‍යායනින් ප්‍රාථමික අංශයට බඳව ගන්න පුළුවන් ඒවට සීමා දාලා මේ කියන විභාගයේ තියෙවිලා මේ බඳවා ගැනීම ඇසුරේ ආණ්ඩුව හදනවා තමන්ගේ අනිත් පැත්තෙන් ක්‍රියාත්මක කරන පාසල් දරුවන් අඩු පාසල් වසා දෙමීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකසමින් තියෙන්නේ
0: මෝතර චතුර සහ බ්ලූ මැන්ඩල් සංඛ යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය වෙත බාර දී තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. අබුඩාබි රාජ්‍යයේදී අතරංකොටගත් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා දිවෙනට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ ගුවන්තොටුපලේදී අතරංගුවට ගෙනුණා. බ්ලූ මැන්ඩල් සංඛ නැමැත්තා බාර දී ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය වෙතයි. ඔහු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 47 පුද්ගලෙක්. 2010 වසරේ ගනේමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධව සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා. එම වසරේදීම කැලණිය ප්‍රදේශයේදී ඔහු අතරංකොටගෙන ඇත්තේ හෙරොයින් සමගයි. 2015 වසරේ කොළඹ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවෙකු බවට ඔහු අඳුරා ගැනුණා. 2016 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධව සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. 2016 වසරේදී ගිනියවයක් සහ පතරම් සමග සැකකරු නිතිඤ්ඤ කුමාර්ගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය වෙත බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව අපමත මුදා හැරුණා. 2018 වසරේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පිස්තෝලාවයකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් 3 බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවෙකු බවටද ඔහු හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෝතර චතුර නැමැති සැකකරු බහර දී ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි. ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 25 පුද්ගලයෙක්. සැකකරුගේ ඡායාරූපය කටුනායක ගුවන්තොටුපළ පරයන්තයේ පිහිටුවා ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියට ඇතුළත් කර ඇත්තේ 2025 වසරේ මාර්තු මස සිටයි. ඔහු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර නිපුණ නැමැත්තාගේ සහෝදරයෙකු බවට හඳුනා ගැනුණා. මෝදර චතුර නැමැති සැකකරු 2019 වසරේදී පමුණුගම පොලිසිය මගින් අතරංගුවට ගෙන ඇත්තේ ගංජා සන්තකය තබා ගැනීම සම්බන්ධයෙන්. 2020 වසරේදී තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් සැකකරු මෝතර පොලිසිය විසින් අතරංගුවට ගෙනුණා. 2022 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුට වරෙන් තුන් නිකුත් කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා කටාර් රාජ්‍යයේ නියෝජිතයින් පිරිසක් ඉරානයට පැමිණ තිබෙනවා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ එම කණ්ඩායමේ ප්‍රධානියා කටාර් අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු බවයි. රාජතාන්ත්‍රික ක්‍රියාවලියේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා කටාර් නියෝජිත කණ්ඩායම ඉරාන නිලධාරීන් හමු වූ බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පාකිස්තාන සහ තුර්කි විදේශ අමාත්‍යවරුන්ද සාකච්ඡාවල නිරත වී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරාක්චි එරට රාජ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කිරීම අවසන් අධ්‍යයනය පවතින බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද සිදුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ප්‍රකාශ කළා. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමෙන් අනතුරුව හෝමු සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන බවයි. මෙම ගිවිසුමෙන් අනතුරුව ඉරානය ඇතුළුව සමස්ත ගල්ෆ් කලාපය සමග සුහදව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ට්‍රම්ප් සඳහන් කළා. එහෙත් ඇමරිකාව අත්සන් තැබීමට නියමිත සාම ගිවිසුමට ඉරාන ජනතාව විරෝධය පළ කර තිබෙනවා. එම ගිවිසුම ඉරානයට අවාසි සහගත බවයි විරෝධතාවල නිරත වූ ජනතාව සඳහන් කළේ. ගිවිසුම මගින් හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයට ඇති බලය අහිමි වන ඇතැයිද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා. යළි සිරස්තල. දිනකට ඩෙංගු රෝගීන් 750ක්, රෝහල් ධාරිතාවත් ඉක්මවන ලක්ෂණෝ. මෙරට එල්නිනෝ බලපෑම දරුණු නොවන බවට අනාවැකි. සජිත් කාර්යසාධක බලකායක් ඉල්ලයි. සම සාකච්ඡා සඳහා කටාර් නියෝජිතයින් ඉරානයට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
13: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: It's my life, it's now or never.
2: අමුතුම ක්‍රියේටිව් අයිඩියාස් වලින් අපිව සර්ප්‍රයිස් කරන
3: දැන් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ගොඩක් අය දන්න සඳුරු සත්සර අලුත් වැඩක් කරලා තිබ්බා.
1: Football. Oh, I see a ball. It is a beautiful ball.
2: සඳුරු, ඔයාගේ වැඩ නිසා අපිට hina වෙන්නත් බෑ. සීරියස් වෙන්නත් බෑ.
4: සින්කරන ස්ටයිල් එක සහ මියුසික් කරලා තියෙන ස්ටයිල් එකත් එක්ක බලන කට්ටියට hina වෙන්නත් පුළුවන්. හැබැයි මම ඒක ප්‍රසන්ට් කරන විදිහ, ඒ කියන්නේ විශේෂයෙන්ම මියුසික් වීඩියෝ එකේ ඇතුලේ කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් නැතුව ඉන්න මූණකින් සින් කරද්දී මිනිසුන්ට හිතා ගන්නත් බැරුව ඇති මේකට hina වෙනවද, මේක නැත්තම් සීරියස් ගන්නවද කියලා.
3: අලුත් සින්දුව ගැනත් කියමු.
4: 2026 FIFA World Cup එක මේ දවස්වල පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක පටන් ගන්නත් කලින් ඉඳන්ම ෆුට්බෝල් උන්මාදයක් ලෝකෙ පුරාම ඇති වෙලා තියෙනවා. වෙනද වගේම මමත් කල්පනා කරා මේ ෆුට්බෝල් කියන ටොපික් එකත් එක්ක ක්‍රියේෂන් එකක් කරන්න ඕන කියලා මගේ ස්ටයිල් එකට.
2: කොහොමද ග්ලෝබල් ෆෑන් බේස් එකක් හදාගත්තේ?
4: මම විශ්වාස කරන්නේ මගේ තියෙන ක්‍රියේෂන්ස් වල ස්ටයිල් එක නිසාම තමයි ඒක මට හම්බෙලා තියෙන්නේ. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
3: එතකොට ඔයාගේ ප්‍රොෆෙෂන් එක මියුසික්ද?
4: මම සංගීතයේ විෂයක් හැටියට හදාරපු කෙනෙක්. ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳන්ම සහ ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙනකම් මම සංගීතය හැදෑරුවා, උපාධියකුත් ගත්තා. ඉතින් සංගීතයත් එක්ක තමයි දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන්ම මම වැඩ කරේ. ඉතින් ඒ කාලේ ඉඳන් මම හිතාගත්ත දෙයක් තමයි ප්‍රොෆෙෂන් එකක් විදිහට කවදා හරි මම කරන්නෙත් මියුසික්ම කියන දේ.
1: Why are you kicking that ball? Oh my god, it's football.
0: Talk of the town.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල්ලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.700. මාධ්‍ය ශක්තිය 100 ටීවී 100 FM KISS FM.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-8444-9797 කොන්දේසි සහිතයි.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ
5: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ නෑ, මූණම අයින් කරන්න
7: තියෙන්නේ. ලා

0: අපේ ජීවිතේ වීරයා.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්න කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ඉන්නේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: කල්වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. බෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තවටයක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
3: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0781132777.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: Luna, da sudu kontigena e Disney.
1: Denin Anna. Sati tawassala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: We can see it.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: hina wenna menna welawa
2: japane okinawa wala kiyanne wayasakama minissu inne hawasa 6 7 weddi weda tika lassana divara gal lego rest karana
3: okay
2: rest in wage awoth thing ekak iwarai
4: ne lotoba danna supiri radio double up ekka siyata fm breakfast drive anugrahaya
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස්

0: ගොඩක් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
4: මේ දෙකක් දාගෙන ඉන්නද?
5: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
5: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
4: නෑනේ. अरे वाह
1: सिंधु सियोता
6: मुगियत सपाई दवाले
4: एकम आर्टिस्ट की सिंधु डबल डबल

0: திலக வர்தன டெக்ஸ்டைல்ஸ்.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි දොළොස්වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
4: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
5: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
5: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
5: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයිට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
6: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711 98 2 98 4 ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
6: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
8: ඕනේ.
7: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
8: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
9: තාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: සියත සතියන්තය.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ තත්ත්වයත් එක්ක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පති.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ජීවිතේ වීරයා
2: තාත්තගේ වීරත්වය කියන එක මං හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වෙන් පිරි කතාවක්.
1: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ.
4: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
4: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න දෙන්නේ.
6: ලා මකලෝ

0: මුලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවයේ කෑම අරුචිය, වමනය, පුංචි දරුවෝදන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. අතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
4: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ දානමක් තියෙන මේ තත්ත්වයත් එක්ක.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදැසන

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 492 492 0.7 1 1 377

0: nun da sudu kotigena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සුන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වකිං වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කේ.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0700 මාධ්‍ය ශක්තිය 100 TV 100 FM Kiss FM.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ
3: නෑ. ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
5: තියෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත විවා

vedere Levin Cotters.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. ඒ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපන් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාම අහන් ඉන්නයි.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවලා කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
0: සින්දු සියත
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
7: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ
7: තිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනී.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

හරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيادة සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Yota Pocket Money. පහයි විනාඩි 25 වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔනලුත් සතියක් පටන් ගන්නකෙන තෙන්නේ දැන් මේ මාසෙත් හරියටම භාගයක් ගිවිල ගිහලා තියෙනවා. අද 15 වෙනිදා ජූනි මාසේ 15 වෙනිදා වැඩ ටික ඉතින් ෂේප් එකේ කරගෙන යනවා. පොසොන් සමරන්නත් තියෙනවා මේ මාසේ. ඔය කොමත් එක්ක පොකට් මණි දෙන්න අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා නේ.
1: අනිවාර්යෙන්ම අදත් ඔන්න අපි දෙන්න අතේ තියෙන පොකට් මණි. ඉතින් මේ පොකට් මණි දෙන්න අරගෙන අවිල්ල තියෙන 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න අපේ නංගිලා මලිලාට. ඉතින් මේ වෙලාවේ නංගිල මලිල අහගෙන ඉන්නවා නම් අපිට මෙසේජ් එකක් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට. මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිල මලිල අම්මගේ හරි තාත්තගේරි ෆෝන් එක අතට අරගෙන අපිට මෙසේජ් එකක් එවන්න.
0: රයිට්, එහෙනම් පළවෙනි සින්දුව අහලා අපි ලෑස්ති අපේ පළවෙනි තරංකරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.